0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: අඛණ්ඩ පවිත්‍රතාව සති දෙකක් පවත්වාගෙන යන්නයි දැනුම් දී. අනුරාධපුරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්. මාර්ග අරුතුරු වළක්වා ගැනීමට පොලිසියෙන් දැඩි නීති. සහල් බෝල් හිමියන් සාකච්ඡාවකට කැඳවයි. අමරිකාවෙන් දෙවන දිනටත් ඉරානයට ප්‍රහාර.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකුලතාවලට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
3: ජනාධිපතිවරයා ලෙස මට ජනතාව ඡන්දය දීලා තියෙනවා. මාව ප්‍රශ්න කරන්න අයිතිය අපේ රටේ ජනතාවට තියෙනවා.
4: වරායේ ගොඩබාන විලට තෙල් ටික ලබා දෙනවයි කිව්වා. බදු ටික ඔක්කොම ඉවත් කරනවයි කිව්වා.
2: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: මේ නොදන්න දේවල් නොකිය ඉන්න කට වාචාලකම තිබුණාට මෙතන මේ කියවන්න එපා.
6: ඒක අපි වෙලා අපි තීරණය කරන මොදුව කොහොමද ඒක තීරණය කරන්නේ? මොහොර සංස්ථාව කරපු හොරකම. ඒ ආයත මොකද තමුන් හන්සලා කරලා තියෙන කියලා මට කියන්න. මොහොර කතා කියන මිනිස්සුකට අපිට පොඩි විනෝදයක් ගන්න සමහර වෙලාවට ආහස කරන්න පුළුවන්.
2: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: දෙවන ජීවිතයේ නිවන මඟ හොයාගන්න දහම් මඟ ගමන් කරන්න.
8: ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න, ලෞකික දියුණුව කරා යන්න, ලෝකෝත්තර දියුණුව කරා යන්න දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ.
7: මග හැරුණු මොහොත ගැන පසුතැවෙන්නැතුව ඊළඟ මොහොත ගැන සුවපතන්න.
8: ඔබ ධර්මයේ දකිනවනම්, ධර්මයේ හැසිරෙනවනම් අදත් ඔබ බුදුන් දකින කෙනෙක්. පින්වතුනි, අප්‍රමාදීව ධර්මයේ කරා යන උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
7: හෙටට දෙන උතුම් පොසොන් පුන් පොහොදා උදැසන හතට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියත අහන්න.
9: Hi, මම ෂේනිය. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
10: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 492 0711 327 777.
11: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
12: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
13: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
14: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කට අම්මනා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
15: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
16: සියත පොකට් මනි අනුග්‍රහය.
17: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
18: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න.

0: කඩුවෙල මිනුදිලි නාරා.
1: බුදු සාදුට පුද කරන්න යමු අපි පන්සල්.
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
2: සියත සතියක්.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: අකණ්ඩ පවිත්‍රතාව සති දෙකක් පවත්වාගෙන යන්නේ දැනුම් දීම්. අනුරාධපුරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්. මාරක අනතුරු වළක්වා ගැනීමට පොලිසියෙන් දැඩි නීති. සහල් මෝල් හිමියන් සාකච්ඡාවකට කැඳවයි. ඇමරිකාවෙන් දෙවන දිනටත් ඉරානයට ප්‍රහාර.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඩෙංගු අවදානම් ග්‍රාම නිලධාරී වසම්වල ශ්‍රමදාන සහ පවිත්‍රතා කටයුතු තව සති දෙකක් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ දැනුම් දී සිටිනවා. ඒ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ ඩෙංගු වෛරසය තවදුරටත් පැතිරෙමින් පවතින බවයි.
3: විශේෂයෙන්ම ජූනි මාස 24, 25, 26 යන දිනවල විශේෂ වැඩසටහන් අවදානම් ග්‍රාම නිලධාරී කොට්ටාෂවල කරා. නමුත් අපි මේ ගැන තවදුරටත් තව සති දෙකක්වත් තමන්ගේ ප්‍රදේශයේ අවදානම් ග්‍රාම නිලධාරී වසමක් නම් අවදානම් සෞඛ්‍යවෛද්‍ය නිලධාරී කොට්ටාෂයක් නම් මේ ශ්‍රමදාන කටයුතු දිගින් දිගටම කරලා අවදානය අඩු කරගන්න කියලා අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
1: මේ වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,459ක්. ඩෙංගු වැළඳුණු පුද්ගලයන් 30 මිය ගියා. වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇති බස්නාහිර පළාතේ. පරිසර පවිත්‍රතාවය වෙළඳ පිළිබඳ අඩු සැලකිල්ලක් දක්වුවොත් යළි ඩෙංගු ව්‍යාප්ති ඉහළ යා හැකි බව ගොතටු පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ සඳහන් කළා.
4: යම් පාලනයක් තියෙනවා, හැබැයි අතහැරියොත් විනාසයි. මොකද දැන් දිග නිමාඩු කාලයක් එනවා, පොසොන් පොහේ එනවා. විහාරස්ථාන ටික අපි සතුටුයි. ඇත්තටම ඉතාමත්ම වේගෙන් ක්‍රියාත්මක වෙමින් පිරිසිදු කරගෙන යනවා.
1: පොසොන් සමය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන ජනතාවට සංවරව කටයුතු කරන ලෙස වැඩිමල් නටමස්ථානාධිපති පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමියන් දැනුම් දී සිටිනවා. උන්වහන්සේ සදහන් කළේ සදැවතුන් සදාවශ්‍ය පහසුකම් සලසා දී ඇති බවයි.
5: දන්සල් 200ක් 300ක් විතර සූදානමින් ඉන්නවා. 9 වේලක් එන ජනතාවට ආහාර පිණිස නොමිලේ ලබා දීම සඳහා බීම දන්සල්, ඒ වගේම නොයෙකුත් දන්සල් වලින් සංග්‍රහ කරන ප්‍රථම ආධාර ආදී නොයෙකුත් විශාල ඍෂකගේ මහ දැවැන්ත කැපවීමක ප්‍රතිඵලයක් හැටියට තම පොසොන් එකට වන්දනා කරන්න ජනතාවට උදව් කරන්නේ, උපකාර කරන්නේ. හැම කෙනෙක්ම ආවහම මේවල යම්කිසි සංවරයකට පත් වෙලා, ඒ වගේම ගුණකරුක සංවරයකට පත් වෙලා පරිසරය රැකගැනීමෙන් තමන්ගේ ජීවිතයට ආධ්‍යාත්මික පොසොන් දිනය ආශිර්වාදයක් කරගන්නා ලෙස සිහිපත් කරනවා.
1: පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව පොසොන් කමිටුව පවසනවා. ඒ සභාපති අනුරාධ දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය සඳහන් කළේ 115,000ක පමණ ජනතාවක් අනුරාධපුරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
6: මේ වතාවෙත් අපි බලාපොරොත්තු වෙනවා 115,000කට අධික සදහැවතුම් පිරිසක් පොසොන් වන්දනාව සඳහා පැමිණේ කියලා. ඒ පැමිණෙන පිරිස සඳහා අවශ්‍ය කරන සියලු මූලික පහසුකම් මේ වෙනකොට අපි සූදානම් කරලා පවතිනවා. විශේෂයෙන්ම පැමිණෙන ජනතාව සඳහා ප්‍රවාහන පහසුකම් දුම්රි දෙපාර්තමේන්තුවත්, ගමනාගමන මණ්ඩලයත්, මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියත් සම්බන්ධ කරගෙන ප්‍රවාහන වාර ගණන, දුම්රිය ගණන, ඒ වගේම බස් රථ සංඛ්‍යාව වැඩි කරලා ඒ පහසුකම ලබා දෙන්නට පියවර අරගෙන තියෙනවා. නුමිලේ සපේන දුම්රිය සේවාවක් මිහින්තලේ අනුරාධපුර දුම්රිය ස්ථානය අතර දින 3ක් පුරා ක්‍රියාත්මක වෙනවා.
1: අනුරාධපුර පූජා භූමිය ආවරණය වන පරිදි ආරක්ෂිත කැමරාස්සයකට අධික ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති බවයි උතුරුමැද පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක්සී ධනපාල සඳහන් කළේ.
7: බුද්ධාංශ නිලධාරීන්, ඒ වගේම සංවිධානාත්මක ලෙස ගැටකපන පුජ්‍යලයන් හඳුනා ගැනීමේ රාජකාරිය ලෙස යෙදෙන විශේෂතර නිලධාරීන් කණ්ඩායම අපි යොදවලා තියෙනවා. විශේෂයෙන් සිවිල් ඇඳුමින් විශාල නිලධාරීන් සංඛ්‍යාවක් යොදවලා තියෙනවා. ඒ වගේම පූජා භූමිය තුළ ස්ථාපිත කරලා තියෙනවා 100කට අධික CCTV කැමරා පද්ධතියක්. ඒ කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීම සඳහා අපි ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැය 24 පුරා අපි මෙහෙයුම් මැදිරි ස්ථාපිත කරලා තියෙනවා. අපි ඒ සජීවීවේ දර්ශන අපි නිරීක්ෂණය කරනු ලබනවා. නිරීක්ෂණය කරමින් කවුරුන් හෝ ගැටකපන, ඒ වගේම වෙනත් සොරකම් කරන්න, ඒ වගේ අපරාධ කරන්න සූදානම් වුණොත් ඒ වෙලේම අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම් සිටින බවත් අපි විශේෂයෙන් මහජනතාවට මතක් කරන්න අවශ්‍යයි.
1: ජාතික පොසොන් සතිය පසුගේ 26 වෙනිදා සිට ලබන දෙවනදා දක්වා ක්‍රියාත්මකයි. මේ අතර අතසහෙට පසරුවේ කොළඹ ලේක් හවුස් වටරවුම ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ ජාතික බාලදක්ෂ පොසොන් කලාපය අදින් ආරම්භ වීම හේතුවෙන්. සුරේස් සලේට අවශ්‍ය ප්‍රතිකාර කොළඹ ජාතික රෝහල තුලදී ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
8: ඉතින් ඔය මිනිස්ටර් මොනවාක්වත් මෙයාගේ ඇත්ත තත්ත්වය දන්නේ මෙතන ඇතුළේ ඉන්න ඩොක්ටර්ස්ලා. ඉතින් එහෙම මේ හොඳ තත්ත්වයක ඉන්නේ නැහැ සුරේෂ්. ඉතින් අපි කනේ පරීක්ෂණය කරන්න ඔක්කොම කරන්න. නමුත් සුරේෂ් අපිට රිමාන්ඩ් එකට දාලා දෙන්න කියන එක. එයා මේ ෆාස්ටිං කරන්න ඉතේ හින්දානේ. ඉතින් ඇත්තටම එදා ලෝයාවම බදාදා සුරේෂ් ලිඛිතව එයාගේ හෑන්ඩ් රයිටින් වලින්ම ලියලා දානලා තිබුණා. එයාට මොන හරි වුණොත් වග කියන්න ඕන. ජනාධිපතිතුමායි රවී ශානි තව කීප දෙනෙක් ගෙනම්.
1: සුරේස් සලේට අවශ්‍ය පෝෂණය රෝහල තුලදී ලබා දෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.
9: ඔහු දැන් දන්නවා ජාතික රෝහලේ දවස් ගණනක් නතර වෙලා ප්‍රතිකාර කරනවා. ඇතර ප්‍රතිකාර කරන්න සිදු වුණේ ඔහු ආහාර නොගැනීම නිසා. ජාතික රෝහලේදී ඔහුට අවශ්‍ය පෝෂණය සහ ඒ අවශ්‍ය වෙලාවට වෛද්‍ය සෞඛ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ඉක්මනටම කරන්න ඕන කම තිබෙන්නේ ඔහු සාමාන්‍ය පුද්ගලයෙකු ආහාර ගන්න යොමු වෙන එක.
1: අධිකරණ පද්ධතියට බලපෑම් කිරීම සිදු නොවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
10: මේ වාර්තාව උසාවියට ගොනු කිරීමට පෙර නොයෙකුත් පාර්ශ්වයන් මේ වාර්තාවේ මේ වගේ කවුරුණු අඩංගු වෙලා තියෙනවා කියන එක ඇත්තට සාධාරණ නැහැ කියන එකයි මගේ හැඟීම. දැන් අපරාධයක් සිදු වෙලා තියෙනවා නම් යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයට ඇඟිලි ගැසීමකින් තොරව යමක් සිදු වෙනවා නම් අපි ඒව පිළිබඳව විවේචනය කරන්නේ නැහැ. අපි දකිනවා දැන් නොයෙකුත් උත්සාහයන් යනවා ඒ අධිකරණ පද්ධතියට ව්‍යංගයෙන් වක්‍රාකාරයෙන් ඇඟිලි ගැසීම සිදු නොවිය යුතුයි.
1: විපක්ෂ ඇතැම් පිරිස්වලට පවතින අපේක්ෂා ඉටු කර ගැනීම අපහසු වනු ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කළේ.
11: මං හිතන්නේ අලුත් බලයක් මතුවේ කියලා. මේ බලය තමයි විකාශනය වෙමින් ඉදිරියට යන්නේ. නාමල් ඉන්නවා, එතකොට තවත් තවත් අය ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, සජිත් ඉන්නවා. මේ ඔක්කොම ඒගොල්ලන්ගේ බලාපොරොත්තු තියාගෙන ඒගොල්ලන්ට අන්තිමට මේ බලාපොරොත්තුත් එක්ක ඒගොල්ලන්ගේ දේශපාලනයේ එක්තරා අභාවයක් සිද්ධ වෙන්න පුළුවන්.
1: වත්මන් ආණ්ඩු යටතේ සිදු වංචා දූෂණ පිළිබඳ නිසි අනාවරණයක් කර නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පැවසුවා.
12: කන්ටේනර් 323ක් පැන්නුවා. කන්ටේනර් අයිතිකරුවෝ කවුද? කවුද අරන් ගියේ? අර්චුනා කිව්වා පාර්ලිමේන්තුවේ කුඩු තිබුණා, ආයුධ තිබුණා කියලා. ඒ සම්බන්ධව කිසිම දෙයක් අද වෙනකොට ආණ්ඩුවට එළියට කියන්න බැරි වෙලා තියෙනවා. ඊළඟට භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් පැන්නුවා. ඒ පන්නපු එකේ කවුද ගත්තේ කියන එක, ඒ හොරකම කරේ මහදවල් කවුද කියන එක ආණ්ඩුවට කියාගන්න. ඊළඟට ඇමරිකන් පොස්ට් එකට ඩොලර් ලක්ෂ 6ක් ගෙව්වා. කාටද ගෙව්වේ, කවුද ගෙව්වේ, කවුද ඔක කියන්න ඕන කියලා අද වෙනකොට කියා ගන්න බෑ. හොරකම සිද්ධ වෙලා තියෙන හොරෙක් නෑ.
1: ආණ්ඩුවට එරෙහිව අසත්‍ය මත සමාජගත කිරීමට විපක්ෂ උත්සාහ දරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර කියා සිටියේ.
13: ඒගොල්ලෝ ගොඩනගන්න හදන සියලු ප්‍රබන්ධ බොරුනි. එතකොට දැන් මේ අලුත් ප්‍රබන්ධයක් සැකයක් සංකාවක් සමාජය තුළ ගොඩනගන්න යනවා. අපි ගමන් කරමින් ඉන්නේ සිස් රාජ්‍යයක් වෙනුවෙන් අවස්ථාවාදීන්ගෙන් පිරුණු අම්බලමක් නෙවෙයි ජාතික ජනබලවේගය කියන්නේ.
1: අපරීක්ෂාකාරී ලෙස රථවාහන දහවැනිකන රියදුරන්ට ස්ථානීය දඩ පත්‍රිකා ලබා දීමකින් තොරව ඍජුවම අධිකරණ ක්‍රියාමාර්ග කණ්ඩායම ලෙස සියලු පොලිස් රථවාහන නිලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසා භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර සඳහන් කළේ ගත වූ දින කිහිපයේ සිදු මාර්ග රියානතුරු වලට හේතුව අධික වේගය බවට තහවුරු වී ඇති බවයි.
14: ජනවාරි මාසේ පළවෙනි දින සිට ජූනි මාසේ 26 වෙනිදා දක්වා මාර්ග රියනතුරු 1292ක් සිද්ධ වෙලා තියෙනවා. මියගිය සංඛ්‍යාව 1357ක් බවට පත් වෙලා තියෙනවා. ඊට අමතරව බරපතල තුවාල විචානතුරු 2512ක් සුළු අනතුරු 5059ක්ද පත් වෙලා තියෙනවා. මියන පදිකේන් සංඛ්‍යාව 467ක් බවට පත් වෙලා තියෙනවා. යතුරු පැදි කරුවන් 465ක්ද මේගිල්ල තියෙනවා. අධික වේගය කියන කාරණාව මේකට බලපාලා තියෙනවා. ප්‍රමිතිගත හෙල්මට් එකක් නොපැළඳීම, ඩබල් ඉර කපල ඒ වගේ අන්තරා ඒකලෙසේ ලෝනවා නම් මේ නිකන් සුළු වරදක් ලෙස සලකන්න එපා. ඒක දඩ පත්‍රිකා වලට යන්නේ නැතුව ඒවා අනිවාර්යයෙන්ම අධිකරණ ඉදිරිපත් කරන්න කියන කාරණාව රතවහන දඬු උපදෙස් දීලා තියෙනවා.
1: පසුගිය දින දෙකේදී සිදු බස් රථ අනතුරු වලින් පුත්කලින් 80කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. දියතලාව දුම්රිය ස්ථානයේ ආසන්නයේදී ලංගම බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදු වූයේ ඊයේ අලුයමදී. මාතර තලල්ල මාර්ගයේදී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදු අනතුරකින්ද පුත්කලින් 40ක් පමණ තුවාල ලැබුවා. බීමිලදී ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට සහල් මූල් හිමියන් ලබන තිස්වරදා කැඳවා ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උත්සවයකට එක් වෙමින්.
15: 150ටවත් වී ගන්න ඕනේ කිව්වට එක මොහොලක්වත් ගන්න 120ට. එහෙනම් ගන්න බෑ. 150 නෙමෙයි. 120ට වී ගන්න බෑ. අපි ලාල් සහෝදරයයි මායි කතා කරලා ජනාධිපතිට කිව්වා බී මෝල්ටි කියලා අහන්න මොකද ඔයගොල්ලෝ කරන්නේ කියලා. ආණ්ඩුව ණයක් දෙනවා. එහෙනම් 120ට ගන්න මේ. 120ට ගත්තාම ඇති ගොවියට. මොකද ආණ්ඩුව පොහොර සානාධාර දෙනවා මේ පහසුකම් ටික දෙනවා. දැන් අපි 30 දාලා තියෙන මෝල්ටි එකතුවල අහන්න දැන් ඔයගොල්ලෝ මොකද කියන්නේ කියලා. 150ට එපා 20ට ගන්නකෝ. මොකද ආණ්ඩුව ගත්ත වී තියෙනවා මැට්‍රික් ක්‍රොන් 120000. 120 ගන්න අපි අරන් දෙන්නේ. අපි හාල් ටික පාරිභෝගිකයට 210ට 220ට 230ට දෙන්න පුළුවන්.
1: රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබා දීමට යෝජනා වුණා. සතුසාරහිම සහල් ලබා දීමට යෝජනා වී ඇති බවයි වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ. අමෙරිකාව දෙවන දිනටත් ඉරානයට පහර දීම් සිදු කර තිබෙනවා. ඒ හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකාවකට එළු ඩ්‍රෝන ප්‍රහාරයට පලිගැනීමක් වශයෙන් ඉරානයේ නිවේදනය කළේ අමෙරිකාව සිරික් නගරයට සහ කෙෂම් දූපතට බෝම්බ හෙලීමෙන් පිපිරීම් රැසක් වාර්තා වූ බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඇතිකරගත් සාම ගිවිසුම ඉරානය කඩ කළ බවයි. වාණිජ නෞකාවකට පහර දීම සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් විසින් කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීම කනකාටුදායක බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ. අමෙරිකාව සහ ඉරානය ජුනි 17 වන දින කරුණු 14කින් යුත් අවබෝධතා ගිවිසුමක් යටතේ ප්‍රහාර අවසන් කිරීමට එකඟ වුණා.
0: ආර්ථික සියත සියත බිස්නස් රිවියුස්.
1: සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් තුලින් දිවයින එක් එක් දිස්ත්‍රික්කවලින් බිහි වූ සුපිරි ජයග්‍රහකයන් සඳහා චෙක්පත් ප්‍රදානය කර තිබෙනවා. ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී අනුර ජයරත්නගේ ප්‍රධානත්වයෙන් ශනිදා ලොතරැයියේ සුපිරි ජයමල්ල වන රුපියල් 5,68,000 දිනු ජයග්‍රහකයාට සහ ලග්න වාසනාව ලොතරැයියේ සුපිරි ජයමල්ල වන 84,88,000 දිනු ජයග්‍රහකයාට එහිදී චෙක්පත් ප්‍රදානය කරනු ලැබුවා. සුපිරි ධන සම්පත ලොතරැයියේ 25,00,000 ජයග්‍රහකයන් දෙදෙනෙකුට සහ 20,00,000 සහ 10,00,000 ජයග්‍රහකයන් පිරිසකටද චෙක්පත් ප්‍රදානය කළ බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය පැවසුවේ. එහිදී දිවයිනපුරා ජයග්‍රහකයන් 55 අතර බෙදා දුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 14,88,66,166ක්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවන දින අදයි. දෙවැනි නිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම එක් අඩුලක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 15ක්. පළමු නිම සඳහා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 626ක් රැස් කළා. විශිෂ්ට ප්‍රතිහරමයක නිරත වූ අමිර් ජැංගු ලකුණු 233ක් හා නායක රොස්ටන් චේස් ලකුණු 194ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙනිම සඳහා රැස්කලේ ලකුණු 308ක් පමණයි. යනු කොදෙව් කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 303ක් ඉදිරියෙන් පසු වෙනවා. යලි සිරස්තල අකණ්ඩ පවිත්‍රතාව සති දෙකක් පවත්වාගෙන යන්නයි දැනුම් දී. අනුරාධපුරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්. මාර්ග අනතුරු වළක්වා ගැනීමට පොලිසියෙන් දැඩි නීති. සහල් මුල් හිමියන් සාකච්ඡාවකට කැඳවායි. අමෙරිකාවෙන් දෙවන දිනටත් ඉරානයට ප්‍රහාර. සීතු දැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනකි. සීතු මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: Hukum, tiger ka hukum.
2: Tamil cinema industry ke tamat number one superstar tamai, one and only Rajinikanth.
3: Eyage aluthma film ekata tamai Dharman. Title launch event ekak pawugeda thibba.
2: කලින් මේ ෆිල්ම් එකේ නම වුණේ තලෙයිවා 173. එහෙම නම් කළා තිබ්බේ මේ රජනිකාන්ත්ගේ 173 වෙනි මූවී එක නිසා. හැබැයි ටයිටල් ලොන්ච් ඉවෙන්ට් එකේදී එයාලා ඔෆිෂියලි ෆිල්ම් එකේ නම ධර්මන් කියලා ඇනවුස් කළා.
3: ස්පෙෂල් මදේ තමයි මේ බිග් බජට් මූවී එක ප්‍රොඩියුස් කරන්නේ කමල් හසන්. මියුසික් කරන්නේ අනිරුද්.
2: ෆිල්ම් එකේ ෆස්ට් ලුක් පෝස්ටර් එකෙන් නම් අපි දැක්කේ රජනිකාන්ත් ડોක්ටර් කෙනෙක් විදිහට ඉන්නවා.
3: ප්‍රොමෝෂන් වලටත් The Deadly Doctor කියන ටැග් ලයින් එක තමයි එයාලා පාවිච්චි කරලා තිබ්බේ.
0: Talk of the town.
3: දැන් වෙලා උදෑසන 6:48.

0: මේ දෙකක් දාගෙන ඉන්නද?
1: ඇයි කන් දෙක පුරවල කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
0: නෑනේ අරේ වා
3: සින්දු සියත.
2: ගියක් සපයි දවලේ
4: එකම ආටිස්ට්ගේ සින්දු.

0: திலக வர்தன் டெக்ஸ்டைல்ஸ்.
1: අදට වඩා හෙට සුවපත් කරගන්න නම් කවදටත් වඩා හිත යහපත් කරගන්න ඕනේ.
2: අවුරුදු 100ක් වැඩකට නැති විදියට ජීවත් වෙනවට වඩා යහපත් සත්පුරුෂයෙක් විදියට එක දවසක් ජීවත් වෙනවා නම් වටිනව කියන කාරණා බුදුරජාන් වහන්සේ ධම්මපදයේදී දේශනා කළා.
1: අනුන්ගේ අඩුපාඩු හොයන්න ගිහින් තමන්ගේ වැඩ පාඩු කරගන්න එපා.
2: අනුන් ගැන හොයනක නතර කරන්න. අනුන් කරන කියන දේවල් පිළිබඳව විවේචනය කරන්න හොයන්නේ බලන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මෙන්න මේ සමාජය අපි හිතනට වැඩිය යහපත් වෙනවා.
1: සංසාර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න අද උදෑසන 7ට සිය තහන්න.
3: සියත බණවඩුව.
1: මෙවර දේශකයාණෝ පූජ්‍ය හල්මෙල්ලාරේ නන්ද ස්වාමින් වහන්සේ.
4: අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රජරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යා කරමින්
3: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියත ධම්රසධාර පෝදා වැඩසටහන් මාලාව
4: හෙට උදැස්සන 6 සිට සජීවව සියත ටීවී තුලින්.
5: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
6: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 011 732 1000. NIBM The City University. The place to be.
7: ඔයා මොනවද දන්නේ ෆුට්බෝල් ගැන? දන්නවද
8: ෆුට්බෝල් ගහන්නේ
7: කකුලේ?
8: හරිනේ, ඒකට බෝලයක් ඕනේ.
7: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ.
8: මම දන්නවා මෙසි ගැන.
7: මෙසි ගැන
8: දන්නවා?
7: හා, අද ලෝකේ හැම ටීම් එකකින් මෙසි තමයි ගහන්නේ.
8: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ වුනේ බ්‍රිතාන්‍යේ.
7: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
1: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඌවේ. මේ කොළඹ විදුර විද්‍යාලේ ඔදිල් විදස්සින් බෝ ගහවත්ත.
10: තිලුමින සෑය වදි ලම්නතව කිතා භවනේ තම අමතගෙන තුන් නිවන් පතා වදිනේ.
1: මිෂනේ ලීලා කීෂා
10: මෙත්ම

සදහැබර වාසනාවන්ත කාරුණික පින්වත්නි, හිමිදිරි උදෑසන සුපුරුදු පරිදි ඔබ හැම දෙනාම සූදානම බලාපොරොත්තුව සාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ දහම් පදයක් ශ්‍රවණය කරලා ඒ තුළින් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නට පුළුවන් දහම් අවවාදයන් ධර්ම කාරණාවන් එකතු කරගෙන මේ ලෝක වශයෙන් ජීවිතය සාර්ථක කරගන්නට, පරලෝක වශයෙන් ජීවිතය සුගතිගාමී කරගන්නට නිවන් පිණිස අවශ්‍ය කරන පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය එකතු කරගන්නටයි මේ වෙලාවේදී ඔබ හැම දෙනාම සූදානම් වෙන්නේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණය කරන විදිහ පිළිබඳව මේ කරන ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන ආනිසංසයන් පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා. සියත බණමඩුවේ එක්ක සෑම ඉරිදා දිනකම සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ ඔබ මෙහි තියෙන වටිනාකම, මෙහි තියෙන වැදගත්කම අවබෝධ කරගෙන තිබෙන නිසා. එනිසා මේ ධර්ම දේශනාවක් පවත්වනවා කියලා කියන්නේ ධර්ම දේශනාවකට ආරාධනා කරලා හොඳින් බණ අහනවා කියලා කියන්නේ මහා පිනක් සිද්ධ වෙන, පිනක් රැස් වෙන මහා පින්කමක්. බණපොතේ සඳහන් වෙනවා ධර්ම දේශනාවක් සඳහා දෙහත් වට්ටියක් පූජා කරලා ආරාධනා කළාම කල්ප 8කට ආනිසංස හම්බ වෙනවා කියන කාරණාව බණපොතේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි නියම විදිහට හිත, කය, වචනය කියන තිදොර සංවර කරගෙන ධර්ම ශ්‍රවණය කරලා ඒ තුලින් තමන්ගේ ජීවිතය ධර්මානුකූල ජීවිතයක් බවට පත් කරගෙන කටයුතු කරන යම් පුද්ගලයෙක් වේනම් ඒ පුද්ගලයාට කල්ප 9කට ආනිසංස හම්බ වෙනවා කියන කාරණාව සඳහන් වෙනවා. ඒ තරම්මටම මේ ධර්ම දේශනාවට ආරාධනා කිරීමත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීමත් මහා පින්කමක්. එනිසාම තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන විදිහට සියලු දානයන් පරදවලා ලබන උතුම්ම දාණය ධර්ම දානමය පින්කම හැටියට සඳහන් කරන්නට යෙදෙන්නේ. ඉතින් ඒ නිසා අපි බණ අහනව විතරක් නෙමෙයි, මේ අහන බණ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගෙන අපි කටයුතු සිද්ධ කරන්නට ඕන. ඒකට හොඳ කාලවකවානුවක් තමයි මේ ගතවෙන කාලවකවානුව. විශේෂයෙන්ම පුරපසළොස්වක් පොහොය දවස ගත්තාම පොසොන් පුරපසළොස්වක් පොහොය දවස. පොසොන් පොහොයේ තියෙන වැදගත්කම, වටිනාකම ඔය ඇත්තෝ දන්නවා. සාමාන්‍ය විදිහට, සරල විදිහට පොසොන් පොහොය ගැන කතා කරනකොට අපි කියන්නේ හොඳ ආගමක්, සංස්කෘතියක්, සදාචාරයක් ඇතිව ජාතියක් හැටියට කටයුතු කරන්නට අවශ්‍ය කරන වටපිටාව පසුබිම සකස් කළ දුන්න දවස හැටියට තමයි පොසොන් පුරපසළොස්වක් පොහොය දවස හඳුන්වන්නේ. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනෙන් පස්සේ අපේ සිංහලයට වඳින්න, පුදන්න, ඒ වගේම ආගමික කටයුතු සිද්ධ කරන්න, අර්ථාන්විතව ඒ දේවල් ජීවිතය තුළ කටයුතු කරන්නට ඕන විදිහ පිළිබඳව හොඳ අවබෝධයක්, මඟ පෙන්වීමක් ලැබුණේ මේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් එක්ක. මෙන්න මේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් එක්ක අපිට ලැබිච්ච දේවල් තුලින් අපි මොනතරම් දුරට ජාතියක් හැටියට, අපි රටක් හැටියට කොච්චර දියුණුවටපත් වුණාද, ඒ වගේම කොච්චර පිරිහීමකට දැන් පත් වෙලා තියෙනවද කියන කාරණාවත් එක්ක සලකලා බලලා අපි මොනතරම්නම් ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න, මේ අහන බණ කොහොමද ජීවිතයට එකතු කරගන්නේ කියන කාරණාව පිළිබඳව අපි හොඳට අවබෝධ කරගෙන කටයුතු සිද්ධ කරන්නට ඕන. ඒ නිසා අද දවස තුල මේ පුංචි වෙලාවේදී බලාපොරොත්තු වෙනවා මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ගමනෙන් පස්සේ අපිට දායාද කරපු, අපිට ගෙනහල්ලා දුන්න, අපි හැමෝම කතා කරන සදාචාරවත් සමාජයක් විදිහට කටයුතු කරන්නට අවශ්‍ය කරන හදලා දුන්න පසුබිම තුල අපි ඉන්නවද, ඒ පසුබිමට අපි මොන වගේ දේවල්ද එකතු කරගෙන තියෙන්නේ කියන කාරණාවත්, ඒ වගේම අපි එතනින් එහාට යන්න මොන වගේ දේවල්ද සිද්ධ කළ යුත්තේ කියන කාරණාවත් පිළිබඳව මේ පුංචි වෙලාව තුල අපි සාකච්ඡා කරලා බලමු.
ඒක අපේ මේ ලෝක වශයෙන් ජීවිතය සාර්ථක කරගන්නත්, එවගේම පරලෝක වශයෙන් අපේ ජීවිතය සුගතිගාමී පිණිස කටයුතු කරන්නටත් ඒක හේතුවක් බවට පත්වේවි. ඉතින් ඒ නිසා අපි මේ පුංචි වෙලාවේදී කල්පනා කරමු, සාකච්ඡා කරමු, අපි මොනවද අපේ ජීවිතය සාර්ථක කරගන්න, අපේ මේ ලෝක වශයෙන් ජීවිතය සාර්ථක කරගන්න මොනවද අපි කරන්නට ඕන, මොනවද අපේ ජීවිතයට එකතු කරගන්නට ඕන, එවගේම භවගාමී ජීවිතය සුගතිගාමී කරගන්න ඉක්මනින්ම ධර්ම අවබෝධය සිද්ධ කරලා නිවන් පිණිස කටයුතු කරන්න අපි මොනවද එකතු කරගන්න ඕනේ කියන කාරණාව මෙන්න මේ පුංචි වෙලාව තුලදී අපි සාකච්ඡා කරලා බලමු. මේකට මාතෘකාවක් හැටියට ගාථා පාඨයක් මම ප්‍රකාශ කළා. ඒ තමයි තින්නමඤ්ඤ තරං යාමං පටිජග්ගෙය පඬිතෝ. පින්වත්නි, අපේ ජීවිතේ අපි ප්‍රධාන අවස්ථා තුනක් හැටියට, කාල තුනක් හැටියට අපි දක්වනවා, ළමා කාලය, තරුණ කාලය, මහලු කාලය. ඕනෑම පුද්ගලයෙක්ගේ ජීවිතය තුළ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. අංග සම්පූර්ණ පුද්ගලයෙක් හිටියනම් අපි කියන්නේ ඒ අංග සම්පූර්ණ පුද්ගලයා වෙන කවුරුවත් නෙමේ, බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ඉන්න හැමෝම අංග සම්පූර්ණ පුද්ගලයන් හැටියට අපි සඳහන් කරන්නේ නැහැ, යම් යම් අඩුපාඩු සහිත පුද්ගලයන් හැටියටයි අපි කතා කරන්නේ. නිසා අපි මේ අංග සම්පූර්ණ යහපත් එවැගේම ගුණවත් පුද්ගලයෙක් විදිහට කටයුතු කරන්න අපිට අවස්ථා තුනක්, කාල තුනක් සඳහන් කරනවා. සමහරක් වෙලාවට ලදරු කාලේ, ළමා කාලය තුල වැරදි වෙන්න පුළුවන්, ඒව හදා ගන්නට බැරි වෙන්න පුළුවන්. තවත් සමහරක් වෙලාවට තරුණ කාලයේ වෙනකන් ඉන්න පුළුවන්, ඒ කාලයතෙක් ඒක හදා ගන්නට බැරි වෙන්න පුළුවන්. තවත් සමහරෙක් ඉන්න පුළුවන් මහලු කාලයතෙක්ම තමන් ළඟ තිබුණ වැරදි අඩුපාඩු හදා ගන්නට බැරුව ඉන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ කාල තුනෙන්, තරුණ කාලය වෙනකොට ළමා කාලයේ තිබ්බ වැරදි හදාගෙන තරුණ කාලයේදී හොඳ වෙන්න පුළුවන් නම්, ඒ වගේම තරුණ කාලයේදී හදාගන්න බැරි වෙච්ච වැරදි අඩුපාඩු මැදි වයසට එනකොට, මහලු කාලයට එනකොට හදාගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා පඬිතෙක් හැටියට බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්නා. ඒ නිසා මෙන්න මේ කාල තුනෙන් මොන කාලයේදී හරි කමක් නැහැ, තරුණ කාලය, ඒ වගේම ළමා කාලය, මහලු කාලය, මෙන්න මේ ජීවිතයේ මොනියම් හෝ අවස්ථාවකදී තමන්ගේ ජීවිතය දිහා ආපස්සට හැරිලා බලලා අඩුපාඩු හදාගෙන සකස් කරගෙන කටයුතු කරන්නට පුළුවන් නම් අන්නේ පුද්ගලයා පඬිතෙක් හැටියට සඳහන් කරන්නට යෙදුණා. එහෙනම් මේ පඬිතෙක් විදිහට කටයුතු කරන්න අවශ්‍ය කරන ප්‍රධාන ලක්ෂණ දෙකක්, කාරණා දෙකක් අද දවසේදී ඔය ඇත්තොත් එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මහා ලොකු කාරණා දෙකක් නෙමෙයි පින්වත්නි, ඒ පුංචි කාරණා දෙක හැබැයි අපේ ජීවිතය ආලෝකමත් කරන්න, අපේ සාංසාරික ගමන කෙටි කරගන්න බොහොම වැදගත් වෙන කාරණා දෙකක්. කාරණා දෙක පුංචි වුණාට අපේ ජීවිතයට ඒ තුنين ලැබෙන ආලෝකය සුළුපටු වෙන්නේ නැහැ. ඒ තමයි සිල්වත් බවත්, ගුණවත් බවත්. මෙන්න මේ ගුණවත්කමයි සිල්වත්කමයි යමෙක් ළඟ ඇති කරගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා මොන වගේ ජීවිතයක්ද ගත කරන්නේ කියන කාරණාව අපි මෙන්න මේ වෙලාවේදී සාකච්ඡා කරලා බලමු. පින්වත්නි, ගුණවත්කම කියන කාරණාව ගත්තහම අපි කතා කරනවා මිනිස්සු පුංචි කාලේ ඉඳන්ම ළමා කාලයේදී අධ්‍යාපනය ලැබලා හදාගන්න උගත්කම. උගත්කම කියලා කියන්නේ යම් විෂය පරාසයක් තුල, විෂයක් තුල ඒ විෂය පිළිබඳව ඇති කරගන්න දැනුම. හැබැයි මේ විෂය ඉගෙනගෙන ඒහා සම්බන්ධ වෙච්ච පරිබාහිර කාරණාවන් දැනගෙන විෂය පිළිබඳ දැනුමක් තමන් තුල ගොඩනගා ගන්න පුළුවන්. හැබැයි මේ ගුණවත්කම කියන එක එහෙම පොතකින් පතකින් ඉගෙන ගන්න පුළුවන්, එහෙමත් නැත්නම් සිලබස් එකක් විදිහට, විෂය නිර්දේශයක් විදිහට ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ගුණවත්කම කියලා කියන්නේ. මෙන්න මේ ගුණවත්කම කියලා කියන්නේ පින්වත්නි, සංසාරේ පුරාවටම අපි මේතාක් ජීවිතය තුල හුරු කරගත්ත, පුරුදු කරගත්ත ගුණධර්මයන්, යහපත් පුරුදු, මෙන්න මේවා තමයි ගුණධර්ම හැටියට මිනිස්සුන්ගේ ජීවිත තුල ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මොනවද මේ ගුණධර්ම හැටියට සඳහන් වෙන්නේ? මිනිස්සෙක් හැටියට ජීවත් වෙනකොට අපි ළඟ තියෙන්නට ඕන මනුස්ස ගුණධර්ම තියෙනවා. මෙන්න මේ
යහපත් හොඳ පුරුෂයෙක් විදිහට, පුද්ගලයෙක් විදිහට සමාජය තුළ කටයුතු කරන්නට අවශ්‍ය කරන ගුණයන් අපි ළඟ තියෙනට ඕන. මෙන්න මේ ගුණයන් ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ අපේ ලංකාව, එහෙමත් නැත්නම් මේ සිංහලය පිළිබඳ බුදුරජාණන් වහන්සේ ළඟ ලොකු විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය තහවුරු වෙන තැනක් තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ඉද්දී පිරිනිවන් මංචකයේදී සඳහන් කරනවා, සක්‍ර දේවේන්ද්‍රය අමතලා පටිට්ටිස්සති දේවින්ද ලංකායන් මම සාසනං. සක්‍ර දේවේන්ද්‍රය මාගේ මේ ශාසනය 5000කල් පවතින්නේ කොහෙද? ලංකාවේ. ඒ නිසා ලංකාව ආරක්ෂා කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයට බාර දුන්න කියන කාරණාව ඉතිහාසය තුල සඳහන් වෙනවා. ඉතින් මේ කාරණාව අපි විශ්වාස කරන දෙයක්. එතකොට මේ කාරණාවේදී අපි ගුණවත්කම කොහොමද මෙතෙන්ට ඇඳාගන්නේ? ගුණවත්කම මෙතෙන්ට ඇඳාගන්න විදිහ තමයි, අපි ගැන කවුරු හරි විශ්වාසයක් තිබ්බහම, අපි ගැන කවුරු හරි පැහැදීමක් ඇති කරගත්තහම, ඒ පැහැදීම, ඒ විශ්වාසය ආරක්ෂා කරන එකත් අපි ළඟ තියෙන හොඳ ගුණයක්. කොහොමද අපි මෙන්න මේ විශ්වාසය, පැහැදීම කියන කාරණාව තව කෙනෙක් වෙනුවෙන් ආරක්ෂා කරන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ අපි ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය තිබුණ නිසා තමයි සක්‍රදේවේන්ද්‍රයාට ලංකාව බාර දුන්න විතරක් නෙමෙයි, මේක පරිස්සම් කරන්න කියලා කිව්ව විතරක් නෙමෙයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලෙදිම උන්වහන්සේ සඳහන් කළා, පරිනිර්වාණයෙන් පස්සේ උන්වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ මංගල මහාසෑය තමයි පිහිටන්නේ, එතන තමයි මංගල මහාසෑය නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේ ලලාට ධාතුව ලංකාද්වීපයට වැඩම කරන්නට අවශ්‍ය කරන පසුබිම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙදිම සකස් කරලා තිබුණා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ලොකු විශ්වාසයක් තිබුණා, මේ ලංකාව තුල බුද්ධ ශාසනය ආරක්ෂා වෙනවා, බුද්ධ ශාසනය රැකෙනවා කියන විශ්වාසය බුදුරජාණන් වහන්සේ තුල තිබුණා. එහෙනම් අපිට ජාතියක් හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා ඒ බුදුරජාණන් වහන්සේගේ විශ්වාසය රකින්න එක. විශ්වාසය රකින්න එක. අන්නේ විශ්වාසය රැකීම සිංහලයන් හැටියට, සිංහල බෞද්ධයන් හැටියට අපි ළඟ තියෙන්න ඕන හොඳ ගුණධර්මයක් තමයි බුදුහාමුදුරුවන්ගේ මේ විශ්වාසය රකින්න එක. එහෙනම් ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න, මේ වෙනකොට ඔබ බුදුදහම, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කරන්න, මේ ශාසනය තවත් ඉදිරියට පවත්වාගෙන යන්න ඔබ දක්වන, ඔබ දක්වපු දායකත්වය මොන වගේද? ඔබ මේ ශාසනයේ චිර පැවැත්ම වෙනුවෙන් ඔබ මොනතරම් මොන වගේ කැපකිරීමක් සිද්ධ කරලා තියෙනවද? මෙන්න මේ කාරණාවන් දිහා ඔබට හැරිලා බලනකොට ඔබ ශාසනයේ උන්නතියට, දියුණුවට කටයුතු කරපු පුද්ගලයෙක් විදිහට ඔබට තමන්ගේ ජීවිතයේ ගෙවුණු කාලය තුළ සතුටු වෙන්න පුළුවන් නම් ඔබ හොඳ ගුණවතෙක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. මං ඇයි මේ ගුණවත්කමට බුදුරජාණන් වහන්සේගේ ශාසනය ආරක්ෂා කරයි කියන කාරණාවම මෙතෙන්දී ඉස්මතු කරන්නට. අපිට ගුණවත්කමත් එක්ක ගත්තාම ඕනෑ තරම් කරුණු කාරණාවන් එකතු කරගෙන ඇඳාගෙන මේ කාරණාව සාකච්ඡා කරන්නට පුළුවන්. නමුත් මම මේ කාරණාවම එකතු කරගන්න හේතුව තමයි පින්වත්නි, සිංහල කතා කරන, එවැගේම ජාතියක් හැටියට අපිට මේ බුද්ධ ශාසනය රකින්න එකේ ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම තුල තියෙන්නේ, ඒ බුදුරජාණන් වහන්සේගේ විශ්වාසය රැකීම තුල තියෙන්නේ තවත් ඉදිරියට මේ ශාසනය ආරක්ෂා කරන එක. එහෙනම් මේ ශාසනය ඉස්සරහට ආරක්ෂා කරගෙන යන්න නම් අපිට මේ ශාසනය පිළිබඳව, තුනුරුවන් පිළිබඳව හොඳ විශ්වාසයක්, අවබෝධයක්, වැටහීමක් තියෙනට ඕන. භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිසකගේම අවබෝධය, ඒ වගේම අන්‍යෝන්‍ය සුහදත්වය, බැඳීම සහ ධර්මයේ පිළිබඳ තියෙන අවබෝධය, විශ්වාසය විශාල වෙන්නට ඕන. අනේ එහෙම වුණොත් තමයි අපි මේ බලාපොරොත්තු වෙන කාරණාව සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ. බණ අහන්න ගියත්, පන්සලකට ගියත්, පොය දවසක් වුණත්, ආගමික වශයෙන් යම් කටයුත්තක් සිද්ධ කරනකොට ඒ ආගමික කටයුත්ත පිළිබඳව
විශ්වාසයකින් පැහැදීමකින් කටයුතු කරන්නට ඕන. ඒකේ ආශිර්වාදය තමයි අපේ ජීවිතවලට ලැබුණේ. ඔයත් අහලා ඇති, ඉස්සර හිටිය රජවරුන්ගේ රාජනාමාවලිය ගත්තහම ඒ රාජනාමාවලියේ රජවරුන්ගේ නම්වලට බුද්ධ කියන වචනයත් ආදේශ කරගත්තා. ඒ බුද්ධ කියන නාමය ආදේශ කරගත්තේ වෙන දෙයකට නෙමෙයි, බුදුරජාණන් වහන්සේට මේ ශාසනයට බොහොම හිතවත්ව කටයුතු කළා විතරක් නෙමෙයි, ඒ ශාසනය ඒ කාලේ හිටිය රජවරු බොහොම ඕනෑකමින් ආරක්ෂා කළා, වගකීමෙන් රැකබලා ගත්තා. ඒ කාරණාව එහෙම කරනකොට එහි පිහිටත් පිළිසරණත් ඒ අතන්ට નિરાයාසයෙන්ම ලැබුණා. ඒ කාරණාව පැහැදිලි වෙන කාරණාවක් තමයි, පුංචි ලස්සන කතාවක් තමයි. එක රජ කෙනෙක් හිටියා. මේ රජතුමාට රාජ්‍ය කරන කාලයේදී මහා දුර්භීක්ෂයක් ඇති වුණා. දැන් මේ රජතුමා කියන වචනේ, රජ කියන වචනය නිකන්ම හැදිච්ච එකක් නෙමෙයි. කොහොමද මේ වචනේ හැදෙන්නේ? දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය. මෙන්න මේ සතර සංග්‍රහ වස්තුවෙන් ජන රංජනය කරන නිසා, ජනතාව සතුටු කරන නිසා මෙයාට කියනවා කවුරු කියලාද? රජා කියලා. එතකොට බලන්නේ වචනේ තියෙන අර්ථය. දැන් අපි සාමාන්‍ය විදිහට දැන් අපි භාවිතා කරන්නේ ජනාධිපති කියන එක. අධිපතිකම, එතනම තියෙනවා බලය, තණ්හාව කියන කාරණාව ඒ වචනේ ඇතුළෙම තියෙනවා. හැබැයි රජතුමා කියන වචනය තුළ ඒක නැහැ. දානීය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, මේවායින් ජනතාව සතුටු කරවන පුද්ගලයාට තමයි රජතුමා කියලා කිව්වේ. ඉතින් ඒ නිසා කන්න නැත්තම් කන්න දෙන්න රජාට පුළුවන් වෙන්න ඕනේ, වැස්ස නැත්තම් වැස්ස දෙන්න රජාට පුළුවන් වෙන්න ඕන. ඒ නිසා තමයි යාට රජා කියලා කිව්වේ. ඡන්ද දීලා පත් කරගන්න එකම නෙමෙයි, ඔන්න රජෙක්ගේ වගකීම මොකක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් හොඳ ලස්සන කතාවක් මේක. පින්වත්නි, මේ රජතුමා ඉන්න කාලේ මේ දුර්භීක්ෂය ඇති වුණා. දැන් වැස්ස නැහැ. මොකද කළේ? රජතුමා ගියා මහා සෑය ළඟට. මහා සෑය ළඟට ගිහිල්ලා වාඩි වුණා. වාඩි වෙලා සත්‍යක්‍රියාවක් කළා. මොකක්ද කරපු සත්‍යක්‍රියාව? මේ දුර්භීක්ෂය ඉවර වෙලා අවසන් වෙලා වැහි වැහැලා මගේ කරවටක් වතුර පිරෙනකන් මම මේ මහා සෑයෙන්, මහා සෑය මළුවෙන් නැගිටින්නේ නෑ කියලා වාඩි වුණා. ටික වෙලාවක් යනකොට සක්‍ර දේවේන්ද්‍රගේ පඳුපුල් ආසනේ උණු වෙන්න ගත්තා. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා ප්‍රශ්නයක් වුණාම, කරදරයක් වුණාම චක්‍ර දේවේන්ද්‍රගේ පඳුපුල් ආසනේ උණු වෙනවා. එතකොට පඳුපුල් ආසනේ රත් වෙනකොට චක්‍ර දේවේන්ද්‍රයා දන්නවා කාට හෝ කරදරයක්. ඒ නිසා මොකක්ද හේතුව, කාරණාව හොයලා බලනවා. අන්න හොයලා බලනකොට දැක්කා ලංකාවේ රටේ රජතුමා මහා අමාරු වැඩක් කරන්න යනවා, සත්‍යක්‍රියාවක් කරන්න යනවා, දුකක් විඳින්න හදනවා. ඒ තමයි වැස්ස නැති හින්දා. ඒ නිසා චක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කළා, කතා කළා වැස්ස වලාහක දෙවියන්ට, වැහි වැහැලා රට සශ්‍රීක කරන්න නියෝග කළා. පින්වත්නි, මෙන්න මේ වෙලාවේදී අර රජතුමා අදිෂ්ඨාන කළේ, වාඩි උනේ මගේ කරවටක් වතුර පිරෙනකන් මම නැගිටින්නේ නැහැ කියලා. එහෙම වාඩි වුණාම මේක මහා දුකක්. කන්නේ නැහැ, පොන්නේ නැහැ, කාරණාව ඉෂ්ට සිද්ධ වෙනකම්ම මොකද කරන්නේ? මේ රජතුමා මෙතන ඉන්නවා. ඒ නිසා තමයි ඒ රජතුමා දුකක් විඳින නිසා ඒ වේදනාව දැනුණ කාටද? සක්‍ර දෙවීන්ද්‍රයාට. ඒ නිසා තමයි මේ පිහිට උනේ. දැන් එතකොට හිතෙනව නේද, අපිට තියෙන ප්‍රශ්නවලටත් සක්‍ර දෙවීන්ද්‍රයාට ඇයි සක්‍ර දෙවීන්ද්‍රයාගේ පඳුපුල් ආසනේ උණු වෙන්නේ නැත්තේ? අපිට තියෙන ප්‍රශ්නවලට සක්‍ර දෙවීන්ද්‍රයාගේ පඳුපුල් ආසනේ උණු වෙන්න ගත්තොත් එහෙම සක්‍ර දෙවීන්ද්‍රයාට වාඩි වෙන්න හම්බ වෙන්නේම නැහැ. නැගිටලා හිටගෙනම තමයි ඉන්න වෙන්නේ අපිට තියෙන ප්‍රශ්න දිහා බැලුවොත්. හැබැයි පින්වත්නි, සක්‍ර දේවේන්ද්‍රයාට දැනෙන්න නම් අපි සිල්වත් වෙන්නට ඕන, අපි ගුණවත් වෙන්නට ඕන. සිල්වතෙක්ට කරදරයක් වුණොත්, ගුණවතෙක්ට කරදරයක් වුණොත් තමයි සක්‍ර දේවේන්ද්‍රයාට ඒක දැනෙන්නේ. ඒ නිසා තමයි රජතුමා රටේ රජතුමා සිල්වත් වෙන්න ඕන, ගුණවත් වෙන්න ඕන. අනේ සිල්වත් වෙච්ච නිසා, ගුණවත් වෙච්ච නිසා, ධාර්මික වෙච්ච නිසා තමයි රජතුමා දුක් විඳින්න හදනකොට සක්‍ර දේවේන්ද්‍රයාට දැනුනේ. මහ වැහි වහින්න පටන් ගත්තා. මහ වැහි වැහැලා සම්පූර්ණයෙන්ම ජලාස පිරිලා ඉතිරිලා යන්න පටන් ගත්තා. හැබැයි පින්වත්නි, රජතුමා නැගිටින්නේ නැහැ. රජතුමා නැගිටින්නේ නැහැ. මෙන්න මිනිස්සු ළඟ තියෙන ගුණ යහපත්කම් ඉස්මතු වෙන තැන්.
අපි එහෙමනම් යම්කිසි පොරොන්දුවක් වෙනවනම් මෙන්න මේ වැඩේ වෙනවනම් වහිනවනම් දැන් බලාපොරොත්තු අපි කවුරු හරි ඕක ඔය විදිහට වාඩි වුණානම් අපි වාඩි වෙන්නේ වැස්ස වැහැලා මේ වැව් පොකුණු ආදිය පිරුණායින් පස්සේ මම නැගිටිනවා එහෙම නැත්තම් ඒ වෙනකන් මගේ කරවටක් වතුර පිරෙනකන් නැගිටින්නේ නැහැ කියලා තමයි දැන් රජතුමා වාඩින. දැන් අපි එහෙම වාඩි වුණා නම් මොකද කරන්නේ? මෙච්චර මේ වැහි වැහැලා සම්පූර්ණයෙන්ම වතුර පිරලා තියෙනවා. හැබැයි කරවටක් වතුර පිරුනේ නැති වුණාට අපි නැගිටිනවා. ඇයි? දැන් අදාළ වැඩේ කෙරිලානේ කියලා. හැබැයි රජතුමා ඒ වැඩේ කළේ නැහැ. රජතුමා වාඩි උනේම මොකක් කියලාද? කරවටක් වතුර පිරෙනකම් මම නැගිටින්නේ නැහැ. කිව්ව විදිහටම බලාගෙන හිටිය වතුර පිරෙන්නේ නැහැ. පින්වත්නි මේ වෙලාවේ රජතුමා වටේ හිටියා බුද්ධිමත් ඇමතිවරු ටිකක්. ඇමතිවරු රජතුමාගේ අදිෂ්ඨානය බලලා ඒ කාරණාව දැනගෙන මොකද කළේ? අර මහසෑ මළුවේ වතුර බහින වතුර කපලෝ ටික සියල්ලක්ම ආවරණය කළා වැහුවා. දැන් මොකද වුනේ? වතුර ටික පිරුණා. කරවටක් වතුර පිරුණාම රජතුමා නැගිට්ටා. නැත්තං එහෙම මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම වැව්වවුණු ටික කඩා බිඳගෙන ගිහිල්ලා තවත් විනාශයක් වෙනවා. ඉතින් ඒ නිසා අර ගුණ යහපත් පුද්ගලයා වටා තවත් ගුණ යහපත් කමින් යුක්ත වෙච්ච පුද්ගලයෝ ටිකක් හිටිය නිසා රටේ තිබුණ දුර්භීක්ෂය නැති වුණා. වගේම රටට වෙන්න ගිය විපතත් එයින් වැළකුණා. ඒ නිසා දැන් අපිට ඔය කතාවෙන් ගන්න තියෙන කාරණා මොකක්ද? ඔය කතාවෙන් ගන්න තියෙන කාරණාව තමයි අදිෂ්ඨානයක් ඇතිව සත්‍යක්‍රියාවක් කරන්නට වාඩි වුණා. ඒ වාඩි වෙච්ච සත්‍යක්‍රියාව අංග සම්පූර්ණයෙන්ම පරිපූර්ණත්වයට පත් වුණාට පස්සේ තමයි ඒක අතහැරියේ. එහෙනම් අපිත් පුරුදු වෙන්න ඕන අන්න එහෙම. දැන් එතකොට රජතුමා වැස්ස දුන්නේ වැස්ස නැති වෙලාවේ මොකකින්ද? යාඥා කරලද? එහෙමත් නැත්නම් වෙන කාගෙන්වත් ඉල්ලලද? නෑ, තමන්ගේ සීලයේ බලයෙන්. මගේ ජනතාවට වතුර නැ, මගේ ජනතාවට කන්න බොන්න විදිහක් නැ, මගේ ජනතාවට සාමාන්‍ය විදිහට ජීවනෝපාය කරගෙන ඉන්න විදිහක් නැ. ඒ නිසා වැස්ස හම්බ වෙනකම් මම නැගිටින්නේ නැහැ කියලායි වාඩි වුණේ. බලන්න, රජතුමාට සක්‍ර දෙවියෝ පිහිට උනේ වෙන හේතුවක් නිසා නෙමෙයි, තුමා ළඟ තිබුණ සිල්ලත් බව නිසා. එහෙනම් රජතුමාට පුළුවන් වුණා නේද බොන්න වතුර ටික නැති වෙලාවේ වතුර ටික දෙන්න? කන්න වගා කරගන්න විදිහක් නැති වෙලාවේ වැස්ස ලබා දීලා කන්ට දෙන්න පුළුවන් වුණා නේද? අන්න ඒකට තමයි කිව්වේ සතර සංග්‍රහ වස්තුවෙන් ජනරංජනය කරන නිසයි රජා කියන්නේ කියලා. ඒ නිසා අපිට අවශ්‍ය කරන්නේ ඔන්න ඔය අතීතය තුල තිබුණ ගුණ යහපතේ නම තුලම භාවිතා කරන දේවල් තුලම ප්‍රායෝගිකත්වය තුල මේ සියල්ලක්ම තිබුණා. ඒවා ටිකෙන් ටික දැන් අපෙන් ඈත් වෙලා ගිහිල්ලා තියෙනවා, දුරස් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා තමයි ජනාධිපති කියන වචනේ ගත්තාම අධිපතිකම තියෙන්නේ, බලතණ්හාව ඒක ඇතුලේ හැමම තියෙනවා. ඒ නිසා අපි මෙන්න මේ කාරණාවන් අවබෝධ කරගෙන අපි වැඩ කටයුතු සිද්ධ කළ යුතු වෙන නිසා අපි ළඟ ගුණය තියෙන්නට ඕන. අන්න රජතුමා සිල්වත් වුණා, රජතුමා ගුණවත් වුණා. ඒ සීලේ බලය, ඒ ගුණේ බලය මිනිස්සුන්ගේ ප්‍රයෝජනය සඳහා ඒ රජතුමා යෙදෙව්වා. එහෙනම් අපි යමෙක් රටපාලනය කරනවා නම් අපි සිල්වත් වෙන්නට ඕන, අපි ගුණවත් වෙන්නට ඕන. එතකොට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ අපි ළඟ ඉන්න අයව සතුටු කරන්න. එනිසා බුදුහාමුදුරුව අපි ගැන තිබ්බ විශ්වාසය රකින්න එක අපේ වගකීමක් වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ තිබ්බ විශ්වාසය රකින්නකොට යම් යම් කාලවලදී යම් යම් කරදර ප්‍රශ්න ඕනෑවටත් වැඩිය එනවා. මෙන්න මේ ප්‍රශ්නවලදී, මෙන්න මේ කරුණු කාරණාවන් වලදී සිහි බුද්ධියෙන් කටයුතු කරලා අපි මේ ශාසනය

සිල් සුවඳ කියලා කියන්නේ. එනිසා යම් පුද්ගලයෙක් සිල්වත් වෙන්නට ඕන ගුණවත් වීමත් එක්ක. එනිසා සීලයක පිහිටා කටයුතු කරනව නම් ඒ පුද්ගලයාට පුළුවන්කමක් ලැබෙනවා මේ ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න, වගේම භවගාමී ජීවිතය සුගතිගාමී ජීවිතයක් බවට පත් කරගන්නට. එතකොට මෙන්න මේ සිල්වත් බවත් ගුණවත් බවත් අතීතයේ හිටිය රජවරු ළඟ තිබුණා. ඒ බුදුහාමුදුර ළඟ තිබුණ පැහැදීම විශ්වාසයේ විදිහටම රැකගෙන තිබුණා. ඒ නිසාම තමයි අපේ රට මේ තරමටම පින්වන්ත රටක් බවට පත්ුනේ. මොනතරම් දුර්භීක්ෂාවත් මොනතරම් ප්‍රශ්න කරදර ආවත් අදටත් කන්න නැතුව අපේ රටේ මිනිස්සු මැරෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි අපි ළඟ බුදුහාමුදුරුව ගැන තියෙන, ධර්මය ගැන තියෙන, ආර්ය මහා සංඝරත්නය ගැන තියෙන විශ්වාසය, වගේම අපේ මිනිස්සු ළඟ තියෙන සිල්වත්කම, ගුණවත්කම, පින්වන්තකම. ඒ නිසාමයි මේ මොනයම් හෝ කරදර, උවදුරු, ප්‍රශ්න එනකොට ඒ සියල්ලකගෙම්ම ආරක්ෂා වෙලා මේ අපේ රට පවතින්නේ, අපේ ජාතිය පවතින්නේ. ඒ නිසා මෙන්න මේ කාරණාව තහවුරු වෙන තව තැනක් තිබෙනවා. ඒ තමයි පින්වත්නි, දැන් කාලේ වගේ නෙවෙයි, ඉස්සර අතීතයට යනකොට බුදුහාමුදුරුවන්ගේ, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයට, එවගේම ධර්මයට, ආර්ය මහා සංඝරත්නයට පුදුමාකාර ගෞරවයක්, පුදුමාකාර සැලකිල්ලක් මේ අතීතයේ හිටිය මිනිස්සු ළඟ තිබුණා. දැන් වර්තමානයට එනකොට ඒක ටිකෙන් ටික ටිකෙන් ටික ඈත් වෙලා ගිහිල්ලා. ඒකට විවිධ වූ කරුණු, විවිධ වූ හේතු බලපානවා. හැබැයි මේ අතීතය තුල තිබ්බ කාරණාවන් නැවත නැවත ඉස්මතු කළා දක්වපුවාම, නැවත ඒ කාරණාවන් අපි කතා බහ කරට ලක් කරනකොට, ඒ දේවල් නැවත අපිට හුරු කරගන්න, පුරුදු කරගන්න විදියක් අපි සකස් කරගන්නව නම් අපිට පුළුවන් අර පැරණි කාලය තුල අතීතය තුල තිබුණ ශ්‍රද්ධාව, අතීතය තුල තිබුණ පැහැදීම, අතීතය තුල තිබුණ විශ්වාසය තුනුරුවන් කෙරෙහි ගොඩනගා ගන්න අපිට පුළුවන්කම තිබෙනවා. පින්වත්නි, දවසක් කළුවර පොහොය දවසක, කළුවර ගහක් යට ගලුගල් තලාවක, කළුදිය පොකුණ ළඟ කාල බුද්ධරක්කිත හාමුදුරුව කාලකාරාම සූත්‍රයෙන් බණක් කියනවා. මෙන්න මේ ධර්මදේශනාව සිද්ධ කරනකොට, දැන් ඉස්සර දැන් සාමාන්‍යයෙන් වර්තමානයේදී අපි බණ කියන්න පටන් ගන්නෙ 7ට පටන් ගත්තොත් 8ට බණ ඉවරයි. පැයයි ධර්මදේශනාව අහන්න එන්නෙම පැයකට සූදානම් වෙලා. පැය ඉවර වෙච්ච ගමන් එහෙට මෙහෙට ඇඹරෙනවා, ඊගාවට ෆෝන් එක ඔබනවා, යන්න එන්න බලනවා. එනිසා පැය ඉවර වෙච්ච ගමන් ඔරලෝසුවක් තියන්න ඕනේ නැහැ, බෙල් එක තියන්න ඕනේ නැහැ, පැය බලා ගන්න. පැයයි වාඩි වෙලා ඉන්න පුළුවන්. ඒ පැය ඉක්ම ගියපු ගමන් කට්ටියට එක තැනක ඉන්න බැරි ගතියක් තියෙන නිසා, ඒකට හේතුව තමයි කට්ටිය හුරු වෙලා තියෙන්නේ, කට්ටිය පුරුදු වෙලා තියෙන්නේ. මොකටද පැයකට බණ අහන්න? ඉස්සර එහෙම නැහැ. බණ පටන් ගත්තාම ඊට පහුවෙනිදා එළි වෙනකන් පින්වත්නි බණ අහනව කට්ටිය, මිනිස්සු බණ අහනව. ඒ නිසා එළි වෙනකන් බණ කියනවා. දවසක් මෙන්න මේ විදිහට කළුදිය පොකුණ ළඟ මිහින්තලේ කාල බුද්ධරක්කිත හාමුදුරුව කළුගල් තලාවක්, කළුගල් ආසනයක් මත වාඩි වෙලා ධර්ම දේශනා කරලා ඉවර වුණා. උදේ පාන්දර ඉවර වුණයින් පස්සේ හැමෝම පින් අනුමෝදන් කරනකොට සාදුකාර දුන්නා. ඒ සාදුකාර දෙනකොට රජතුමාගේ කටහඬ මේ හාමුදුරුවන්ට ඇහුණා. රජතුමා අහනවා, මහරජතුමනි, ඔය ඔබද? ඒ වෙලාවේ සඳහන් කරනවා, සේ ස්වාමීනි, මේ සද්ධාතිස්ස මහරජ මම වෙමි. ඇවිල්ලා වැඳා. වැඳලා ඉවර වෙලා වැඳහම හාමුදුරු අහනවා, මහරජතුමනි ඔබ දැන් දාවේ? ඒ වෙලාවේ රජතුමා කියනවා, නෑ ස්වාමීනි, මම මෙතනට ආවේ ඔබ වහන්සේ ධර්ම දේශනාව සිද්ධ කරන්න කාල ഘോഷණය කරන වෙලාවෙමයි මම මෙතෙන්ට ආවේ. ඒ කියන්නේ බණ පටන් ගන්න වෙලාවේ. බලන්න මේ රජතුමා ළඟ තිබුණ ගුණය, සත්පුරුෂ ගතිය. උන්වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කළා, හැබැයි ඇතුළට ආවේ නැහැ. ඇයි ඇතුළට ආවේ නැත්තේ? රජතුමා ආවනම් එක අරමුණක ඉඳගෙන බණ අහන මිනිසුන්ගේ හිත වෙනස් වෙනවා. ඒ නිසා රජතුමා මොකද කළේ? එළියට වෙලා එළියේ ඉඳන් බණ හැව්වා. ඒ වෙලාවේ හාමුදුරුවෝ කියනවා, මහරජතුමනි, ඔබ මහා අමාරු වැඩක් කරලා තියෙන්නේ. ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. එළි වෙනකන් හිටගෙන බණ අහලා. ඒ වෙලාවේ කියනවා, ස්වාමීනි, මම නෙමෙයි අමාරුම වැඩේ කළේ, ඔබ වහන්සේ එළි වෙනකන් බුදුහාමුදුරුවන්ගේ බුදුගුණ දේශනා කළා. එළි වෙනකන් බුදුගුණ දේශනා කළා, ඒක මහා අමාරු වැඩක්. ස්වාමීනි, බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ඔච්චරද? නැත මහරජ, බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ

තව විශාලයි. ස්වාමිනි උපමාවකින් කියනවනම් මහරජතුමනි ඉදිකට්ටක් අරගෙන ගංගානම් ගඟ ළඟට ගිහිල්ලා ගංගානම් ගඟ වතුර පාරට අල්ලනවා අර ඉදිකට්ටේ නූල දාන සිදුර. ගංගානම් ගඟෙන් නිකුත් වෙන ජලයෙන් අර ඉදිකටු සිදුරෙන් යම්තාක් ජලය නිකුත් වේද මා මෙතෙක් වේලා දෙසූ බුදුගුණ, ඒ කියන්නේ රැ ඉඳන් එළි වෙනකන් දෙසූ බුදුගුණ අර ඉදිකටු සිදුරෙන් නිකුත් වූ ජලය තරම් පුංචි ප්‍රමාණයක් නොදෙසූ බුදුගුණ, බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ප්‍රමාණය අර ගංගානම් ගඟේ ජලය තරම් විශාලයි. ස්වාමීනි තව උපමාවක්, මහරජතුමනි වේයක් යන පුංචි සතා තමන්ගේ ගේ හදන්න පුංචි මැටිගුලියක් රෝල් කරලා අරගෙන යනවා. මහරජතුමනි මා මෙතෙක් වේලා දෙසූ බුදුගුණ ඒ පුංචි මැටිගුලිය තරම් ඇති, නොදෙසූ බුදුගුණ මේ මහ පොළොවේ පස් තරම් විශාලයි. ස්වාමීනි තව උපමාවක්, මහරජතුමනි අක්කරයක් විශාල කුඹුරක් වපුරලා ඒ අක්කරයක් විශාල කුඹුරෙන් වී හැදුනහම එක වී කරලක් මම අතට ගන්නවා. මහරජතුමනි මා මෙතෙක් වේලා දෙසූ බුදුගුණ මේ අක්කරයක් තරම් විශාල කුඹුරෙන් මගේ අතට ගත්ත වී තරම් පුංචි ප්‍රමාණයක්, නොදෙසූ බුදුගුණ මේ අක්කරයක් තරම් විශාල කුඹුරේ තරම් විශාලයි කියලා සඳහන් කළා. ස්වාමීනි තව උපමාවක්, මහරජතුමනි අබ ඇටයක් අරගෙන මහා සාගරය ළඟට ගිහිල්ලා මහා සාගරයෙන් අබ පියල්ලට වතුර ටිකක් ගන්නවා. මා මෙතෙක් වේලා දෙසූ බුදුගුණ අබ පියල්ලට ගත්ත වතුර තරම් පුංචි ප්‍රමාණයක්, නොදෙසූ බුදුගුණ මහා සාගරයේ ජලය තරම් විශාලයි. ස්වාමීනි තව උපමාවක්, මහරජතුමනි පුංචි කුරුල්ලෙක් ඉහළ ඈත අහසේ පියාඹනවා. මේ අහසේ පියාඹනකොට මේ පුංචි කුරුල්ලගේ අත්තටු වලට යම්තාක් ප්‍රමාණයක් අහස වැහෙනවද, අහස ඉඳ ඇහිරෙනවද මා මෙතෙක් වේලා දෙසූ බුදුගුණ ඒ තරම් පුංචි ප්‍රමාණයක්, නොදෙසූ බුදුගුණ මේ අහස තරම් විශාලයි කිව්වා. සාදු සාදු ස්වාමීනි, දැන් තමයි නියම උපමාව දේශනා කළේ. මට ඔබ වහන්සේට පූජ කරන්නට වෙන දෙයක් මා සන්තකේ නෑ. මා මේ ලංකාද්වීපයටම අධිපති වෙච්ච සද්ධාතිස්ස මහරජ, එනිසා මම ඔබ වහන්සේට මේ ලංකා රාජ්‍යම පූජා කරනවා කියලා වෙලාවේ ලංකා රාජ්‍යම හාමුදුරුවන්ට පූජා කළා. ඒ වෙලාවේදී හාමුදුරුව සඳහන් කරනවා රාජ්‍ය පාලනය අපිට කැප නැහැ, නිසා මේක මේ රාජ්‍ය ඔබම බාර අරගෙන රාජ්‍ය දෙහැමින් පාලනය කරන්න කියලා නැවත වතාවක් බාර කරනවා. පින්වත්නි, ඔය විදිහට නව වතාවක් ශාසනයට පූජා කරපු රටක් තමයි මේ ලංකාව කියලා කියන්නේ. ඒ නිසාම තමයි මේකට බුදුන්ගේ දේශය කියලා කියන්නේ. දැන් ගොඩක් කට්ටිය අලුත් මතයක් හදාගෙන යනවනේ බුදුහාමුදුරුවෝ ලංකාව ඉපදුනා කියලා, බුදුරජාණන් වහන්සේ ලංකාව ඉපදුනා කියලා මතයක් හදාගෙන යනවා. මේ මෙන්න මේ මේ තැන්වල ඉපදුනේ, මේ මේ තැන් තන තමයි බුදු වුණේ, ඒ විදිහේ මතවාද හදාගෙන යනවා. නමුත් බුදුන්ගේ දේශය කියන වචනය, බුදුන්ගේ දේශය කියන කාරණාව මේක හඳුන්වන්නේ නිකම්ම නෙමෙයි. ඔන්න ඔය මං සඳහන් කරපු විදිහට නව වතාවක් මේ ශාසනයට මේ ලංකාව පූජ කළා. ඒ නිසාම තමයි මේක පිම්බිමක් කියලා කියන්නේ. ඒ නිසා තමයි පිම්බිමක් කියලා කියන්නේ. ඒ නිසා අපිට ලොකු වගකීමක්, අපිට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා මේ ශාසනය ආරක්ෂා කරගන්න එක, ශාසනය රකින්න එක. ඉතින් ඒ නිසා ඔන්න ඔය විදිහට ධර්මය පිළිබඳව, තුනුරුවන් පිළිබඳව බොහෝම වගකීමෙන්, බොහොම ශ්‍රද්ධාවෙන් අතීතයේ හිටිය හැමෝම කටයුතු කළා. අන්න ඒ විශ්වාසය, අපි ගැන තියපු විශ්වාසය රකින්න එකත් මෙන්න මේ ගුණවත්කමත්, සීලය ප්‍රකාශ කිරීමත්, ප්‍රකට කිරීමත් කියන කාරණාව තුළ ගැබ් වෙලා තියෙනවා. මේ කාරණාව තවත් අපිට පැහැදිලි කරගන්න පුළුවන් හරි ලස්සන කතාවක් තියෙනවා. ඒ තමයි අපි අහලා තියෙනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ කතාව. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියලා කියන්නේ තෘතීය මහා ශ්‍රාවකයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ, ඊගාවට සැරියුත් මහරහතන් වහන්සේ, ඊගාවට මුගලන් මහරහතන් වහන්සේ, ඊගාවට වැඩ ඉන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. නිසා තමයි උන්වහන්සේට තෘතීය මහා ශ්‍රාවකයන් වහන්සේ කියලා සඳහන් කරන්නේ. පින්වත්නි, අදටත් ඔබ දන්නවා අහලා තියෙන කතාව මහාකාශ්‍යප මහරහතන් වහන්සේ දේහය, උන්වහන්සේගේ දේහය තාමත් ඉන්දියාවේ ගුරුපාද්වල තියෙනවා. එතකොට උන්වහන්සේගේ දේහය ආදාහනය කළා නැහැ. හැබැයි උන්වහන්සේගේ ජීවමාන කාලයේදී වැටුණ දන්ත ධාතුවක් ඉදි කරලා සෑයක් හදලා තියෙනවා. ලෝකෙටම තියෙන එකයි. ඒක තියෙන්නේ කොහෙද? ඒක තියෙන්නේ අපේ රටේ ලංකාවේ. උන්වහන්සේටත්
බුදුරජාණන් වහන්සේට වගේම ශ්‍රාවකයන්ටත් ලොකු විශ්වාසයක් තිබුණා. අපි තමයි මේක රකින්නේ, සිංහලයෝ තමයි මේක ආරක්ෂා කරන්නේ. අන්නේ විශ්වාසය මත තමයි උන්වහන්සේගේ ධාතුන් වහන්සේත් ලංකාවට ලැබෙන්න සලස්සන්නේ. ඒ අනුව උන්වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කළා බෙන්තර ගලපාත රජමහා විහාරයේ සෑයක් ඉදිකරනවා. අදටත් ඒ සෑය තුළ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. එහෙනම් බලන්න අපි මොනතරම් පින්වන්තයිද කියලා, බලන්න මොනතරම් අපි භාග්‍යවන්තයිද කියලා. අපි ගැන බුදුහාමුදුරුව වගේම ශ්‍රාවක මහරහතන් වහන්සේලාත් අපි ගැන ලොකු විශ්වාසයක් තිබ්බා. ඒ විශ්වාසය නිසාම අපිට වඳින්ට පුදන්ට අවශ්‍ය කරන ධාතුන් වහන්සේලා වැඩිමනක් ප්‍රමාණයක් අපේ රටට ලැබුණා. ඒ එතකොට මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය තාමත් තිබෙනවා. හැබැයි උන්වහන්සේගේ ජීවමාන කාලයේදී වැටුණ දන්ත ධාතුවක් ඉදි කරපු චෛත්‍යයක් අපේ ලංකාව තුල තියෙනවා. එහෙනම් අපි බලන්න මොනතරම් අපි වාසනාවන්තයිද. මෙන්න මේ කාරණාවන් අපි එකට එකතු කරගෙන බලාගෙන යනකොට අපි මොනතරම්නම් පින්වන්ත මිනිස්සු ටිකක් කියලා ඔබට දැනෙනවද, ඔබට තේරෙනවද? දැන් මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ චරිත කතාව ගත්තාම මේ කතාවත් සඳහන් කරන්නම්. අහපු නැති අයට දැන ගැනීම පිණිස නැත්තම් අපි මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය තාම තිබෙනවා. එතකොට දන්ත ධාතුන් වහන්සේ නමක් වටන එක කොහොමද වෙන්නේ කියලා අහපු නැති කතාව දන්නේ නැති අයට ගැටලුවක් වෙන නිසා ඒ කතාව මම කෙටියෙන් සිහිපත් කරන්නම්, මතක් කරන්නම්. පින්වත්නි, එක්තරා රජ කෙනෙක් හිටියා. මේ රජතුමාට හිටිය විශාල ඇත්පන්තියක්. මේ ඇත්පන්තියේ ඇත් ගොව්වෝ ගෙන්නලා රජතුමා එක දවසක් කියනවා, ඔයාලා ළඟ ඉන්න ඇත්තුන්ගෙන් වැඩිපුරම කීකරු කාගේ යථාද කියලා අපිට පෙන්වන්න කියලා. ඒ වෙලාවේ මෙන්න මේ කාරණාවට එක එක ඇත්ගොව්වෝ තම තමන්ගේ ඇත්තු ලවා විශේෂ විශේෂ වැඩ කටයුතු කරවලා රජතුමාට පෙන්නුවා, මගේ යථාම ඕන දෙයක් කරනවා, මම කියන ඕන දෙයක් කරනවා කියලා විශ්වාසය තහවුරු කරන්න කටයුතු කළා. මේ අතර එක ඇත්ගොව්වෙක් හිටියා. මේ ඇත්ගොව්ව මොකද කළේ? මේ ඇත්ගොව්වා පින්වත්නි යකඩයක් අරගෙන ලේ පාට වෙන්න රත් කළා. ලේ වෙන්නම රත් කළා. රත් කරලා ඉවරලා කියනවා ඇත්ගොව්වා, අර ඇතාට ඔය යකඩය, රත් වෙච්ච යකඩය අරගෙන ගිහිලා රජතුමා ළඟින් දාන්න. දැන් මේක අල්ලපු ගමන් පිච්චෙන බව මෙයා දන්නවා. මොකද කළේ? අර පිච්චෙද්දිම හොඬෙන් අර ලේ පාට වෙන්න රත් වෙලා තිබුණ යකඩය ගත්තා. හොඬ වෙල චරචර ගාලා පිච්චේ දිගිල රජතුමාගේ කකුල ළඟින් දැම්මා. තමන් තමයි වැඩිපුරම කීකරුවතා කියන එක ඔප්පු කළා. හැබැයි පින්වත්නි, අන්න අර තුවාලය නිසා හොඬ වෙලෙන් යකඩය ගත්තා, පිච්චුණා. ඒ තුවාලය නිසාම ඒ ඇතා ඒ තුවාලය හේතු කොටගෙන, කරන කොටගෙන මිය පරලව ගියා. එතකොට මෙන්න මේක කර්මයේ හැටියට කොහොමද විපාක දෙන්නේ කියන කාරණාවත් මෙතෙන්දි සඳහන් කරනවා. දැන් මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය උන්වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේ ගුරුපාද්වල තාම තිබෙනවා. මේ ගුරුපාද්වල තිබෙන දේහය මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලෙදි මෛත්‍රී බුදුහාමුදුරුව ගුරුපාද්වලට ගිහිල්ලා දේහය අතට ගත්තාම අතේදි තමයි මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය ආදාහනය වෙනවා කියලා සඳහන් වෙන්නේ. එතකොට මේ අතේදි දේහය ආදාහණය වුණාම අත මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අත පිච්චෙනවා. ඒ තුලින් හටගන්න තුවාලය නිසා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පානවා කියන කාරණාවත් බණ පොතේ සඳහන් වෙනවා. දැන් ඕකෙන් අපිට ගන්න තියෙන කාරණා කිහිපයක් තියෙන එකක් තමයි බලන්න කර්ම විපාක දෙන හැටි. එදා අර යකඩේ ලේ පාට වෙන්න රත් කළලා රජතුමා ළඟට ගෙනින් දාන්න නියෝග කරපු කෙනා, එදා නියෝග කරපු කෙනා තමයි කවුද? පාරමිතා පුරණ කාලේ මෛත්‍රී බෝධිසත්වයෝ. ඊගාවට ඇතා වෙලා හිටියේ කවුද? මහාකාශ්‍යප මහරහතන් වහන්සේ. අන්න කර්මයේ විපාක හම්බ වෙන හැටි. එදා ඇතා මරණයටපත් වුණා අර යකඩය අල්ලපු නිසා ඒ ඇති වෙච්ච තුවාලෙන්. අන්න ඒක විපාක හම්බ වෙනවා. මෛත්‍රී බෝධිසත්වයෝ බුද්ධත්වයටපත් වෙලා දේහය අතේදී ආදාහණය වුණා, මත පිච්චෙනවා, ඒකෙන් මිය පරලව යනවා, පිරිනිවන් පානවා. දැන් බලන්න කර්මයේ තින්ට සම්බන්ධ වෙන හැටි. ඒ නිසා ඔය පුංචි කතාව මම සිහිපත් කළේ පින්වත්නි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අපි ගැන තිබ්බ විශ්වාසය නිසාම උන්වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලෙදී වැටුණු දන්තාතුන් වහන්සේ නමක්
අපේ රටේ තියෙනවා බෙන්තරගල පාතරජ මහා විහාරය. නිසා මෙන්න මේ ගුණවත්කම් වලින්, මෙන්න මේ සිල්වත්කම් වලින් පරිපූර්ණ වෙච්ච චරිත අධ්‍යයනය කරනකොට මෙන්න මේව අපේ ජීවිතයට හුරු කරගන්න ඕන, පුරුදු කරගන්න. මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ චරිතය ගැන කියලා ඉවර වෙලා ඒක අහලා අනේ හොඳයි සාදු කියන එක නෙමෙයි, සරියුත් හාමුදුරුවන්ගේ චරිත කතාව අහලා ඒක අනේ හොඳයි සාදු කියන එක නෙමෙයි. මේ චරිත කතාවන් තුලින් ගන්නට පුළුවන් ආදර්ශයන් අපේ ජීවිතයට එකතු කරගත යුතු වෙනවා. ඒ නිසා අන්නේ ගුණධර්මයන් අපි එකතු කරගත්තොත් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ යහපත් හොඳ පුද්ගලයෙක් විදිහට මේ සාංසාරික ගමන සැපවත් කරගන්නත්, නිවන් පිණිසක් කටයුතු කරන්න පුළුවන්කම තිබෙන නිසා සිල්වත් වෙන්න ඕන, ගුණවත් වෙන්න ඕන. සිල්වත් වෙච්ච පුද්ගලයා, ගුණවත් වෙච්ච පුද්ගලයා ඕනෑම තැනක පින්වත්නි කැපිලා පේනවා විතරක් නෙමෙයි, ඒ පුද්ගලයාගේ දියුණුව දකින්න පුළුවන්කම තියෙන. ඔකට අර ඔයත් අහලා තියෙන පුංචි කවියක් තියෙන මේ තමයි, අත්තේ ගෙඩි කොස් උනාට ඉත්තේ ගෙඩි පුස්, ගත්තේ දෙවි වෙස් උනාට නැත්තේ අනුහස්, රැක්කේ පෙහෙවස් උනාට හෙව්වේ වස් දොස්, හක්කේ බුදු රැස් උනාට බොක්කේ දඩමස්. මොකක්ද මේ කියන්නේ? මෙන්න මේ අපි කතා කරපු මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා අපිට දායාද කළා කියලා අපි කතා කරපු බුදුරජාණන් වහන්සේ අපි ගැන විශ්වාසය තියලා කටයුතු කරන්නට යෙදුන උන්වහන්සේගේ ශ්‍රාවකයන් වෙච්ච තෘතීය මහා ශ්‍රාවක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අපි ගැන විශ්වාසය තියලා කටයුතු කරන්න වෙච්ච මෙන්න මේ සියල්ලක්ම එකතු කරගෙන පරිපූර්ණ වෙච්ච ගුණයන්ගෙන් සපිරි, ඒ වගේම ශ්‍රද්ධාවෙන් යුක්ත වෙච්ච පුද්ගලයෙක් ළඟ ප්‍රකට කරන්නට ඕන, පෙන්වන්නට ඕන, තියෙන්නට ඕන ගති ලක්ෂණ ටිකක් මේ කිව්වා. හැබැයි දැන් වර්තමානයේ වෙනකොට තියෙන විදිහත් මේ කවිය ලස්සනට කියලා තියෙනවා. කොහොමද කියලා තියෙන්නේ? අත්තේ ගෙඩි කොස් උනාට ඉත්තේ ගෙඩි පුස්, බණ අහන්නේ නැහැ. ඊගාවට ධර්මය ගැන ධර්මය සාකච්ඡා කරන්නේ නැහැ. දැන් සමාජ මාධ්‍ය ජාලාවලට ගියහම පුදුමාකාර විදිහට ධර්මය පිළිබඳව දන්න මහා උගත්තු ඉන්නේ. සමහරක් වෙලාවට ත්‍රිපිටක පොතක් අතින් අල්ලලවත් නැහැ පරිශීලනය කරන්න තියා. බාගද පන්සලකට ගිහිල්ලා නැහැ. පුංචි වැරද්දක් අල්ලගෙන, පුංචි අඩුපාඩුවක් අල්ලගෙන මහා විශාලයට විවේචනය කරමින් කටයුතු කරන අය ඉන්නවා. හරියට ඒවා අර අත්තේ ගෙඩි කොස් උනාට ඉත්තේ ගෙඩි පුස්. ඇයි ගෙඩිය ලොකුවට පේන්න තියෙනවා මේ බණ කතා කරන සමාජ මාධ්‍ය ජාලාවල ඊගාවට ප්‍රසිද්ධියට කතා කරන පුද්ගලයෝ, බණ කතා කරන පුද්ගලයෝ ගැන අපිට දකින්න තියෙන විදිහ තමයි ඕක. අර ගෙඩිය ලොකු වුණාට ඉත්ත කියලා කියන්නේ ගහේ කඳ හරිය මුල හරිය නෙමෙයි, ගහේ අත්තක අගිස්ස. ඒ අගිස්සේ ගෙඩියක් හැදුනට ඒ ගෙඩිය ගොඩක් ලොකු වුණාට ඒක ඇතුළ පුස්. ඒකට හේතුව තමයි ඒක අත්තට දරා ගන්න බැරිව ගොඩක් ලොකු වුණොතින්, බරට හැදුනොතින් අත්ත කඩාගෙන වැටෙනවා. ඒ හින්දා මොකද වෙන්නේ? ගෙඩිය ලොකු වුණාට ඒක බර නෑ, අතු අගිස්සේ හැදෙන්නේ පුස් වෙච්ච ඒවා. හැබැයි සියලු බර දරන්න පුළුවන් වෙන විදිහට හොඳට පිරිපුන් ගෙඩියක් විදිහට හැදෙනවා අත්ත මුල හැදෙන ඒවා, අත්තේ කඳේ හැදෙන ඒවා. ඇයි ඒකේ බර දරන්න පුළුවන් වෙන විදිහට හැදෙන නිසා. ඒ නිසා තමයි කිව්වේ අත්තේ ගෙඩි කොස් උනාට ඉත්තේ ගෙඩි පුස්. ඒ නිසා හොඳට මතක තියාගන්න, Facebook වල සමාජ මාධ්‍ය ජාලා තුල බණ කතා කරන ගොඩක් අය, බණ හාමුදුරුවරු විවේචනය කරන, ධර්මයේ විවේචනය කරන ගොඩාක් අය අර ඉත්තේ අගිස්සේ හැදුන කොස් ගෙඩි වගේ. ඒ වගේම තමයි ගත්තේ දෙවි වෙස් උනාට නැත්තේ අනුහස්. වැඩ කරන්නේ, කටයුතු කරන්නේ දෙවියෝ වගේ. කතාවෙන් වෙන්න පුළුවන්, ඒ වගේම යම් යම් අවස්ථාවලදී කටයුතු කරන වැඩවලදී වෙන්න පුළුවන්. හැම වෙලාවකම ප්‍රකට කරන්න උත්සාහ කරනවා මම හොඳ කෙනෙක් කියලා. හැබැයි හොඳ කෙනෙක් කියලා ප්‍රකට කරන්න උත්සාහ ගත්තට පින්වත්නි එයා දෙවි කෙනෙක් වගේ. දැන් මේකනේ ගත්තේ දෙවි වෙස් උනාට, දැන් දෙවියෙක්ගේ වෙස් අරගෙන තියෙන්නේ. බණ කියන්න ගියාම, මිනිස්සුන්ට උදව් කරන්න ගියාම, කතාවෙන් කරන ක්‍රියාව නැතුව වැඩ පිළිබඳව දක්වන ප්‍රතිචාර පිළිබඳව බලපුවාම හරියට දෙවි කෙනෙක් වගේ. හැබැයි උනාට මොකද වෙලා තියෙන්නේ? නැත්තේ අනුහස්. ඒක කරන්න බෑ, කියනවා විතරයි. අපි ඔකට කියන්නේ සාමාන්‍ය දෙයක් කටින් බතලකොළ ඉන්දනවා කියලා. බණ කතා කරන එක, ධර්මය තුල ජීවත් වෙන එක,
පිංකම් කරන එක පිළිබඳව විවේචනය කළාට ඒවා හෙලා දැක්කට ඒවා ක්‍රියාවෙන් සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම අය සඳහන් කළේ අර දෙවියෝ වගේ වෙස් ගත්තට ඒගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ, හැකියාවක් නැහැ. ඊගාවට සඳහන් කරන ඊගාව පදයේදී කියන්නේ රැක්කේ පෙහෙවස් උනාට හෙව්වේ වස් දොස් සිල් සමාදන් වෙනවා. දැන් කතා කරන්නේ හොඳ විදිහට බොහෝම චරිතවත් විදිහට, හැබැයි කටයුතු කරන්න ගියාම කටයුතු කරන්නේ එකට විරුද්ධ වෙච්ච එකක්. මම හරි සරලවම කිව්වහම පොය දවසට සිල් ගන්නව, සිල් අරගෙන සිල් රෙද්ද පොරවගෙන මොකද්ද කරන්නේ? අනුන්ගේ තියෙන අඩුපාඩු කතා කරනවා. අපේ ගොඩක් අයගේ ජීවිතවල තියෙන මේක. තමන් ගැන බලන්න, තමන්ගේ තියෙන අඩුපාඩු හොයන්න, තමන් ගැන විවේචනය කරලා තමන්ගේ වැරදි අඩුපාඩු හොයාගන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. බොහෝ දෙනා සිද්ධ කරන එකම කාරණාව තමයි අනුන්ගේ තියෙන වැරදි අඩුපාඩු සාකච්ඡා කරන එක, අනුන්ගේ තියෙන වැරදි අඩුපාඩු විවේචනය කරන එක. පින්වත්නි, ඔය ඇත්තන්ට පුළුවන් නම් ජීවිතේ මෙන්න මේ කාරණාව කරන්න. මොකක්ද කාරණාව? අනුන් ගැන හොයන එක නතර කරන්න, අනුන් කරන කියන දේවල් පිළිබඳව විවේචනය කරන්න, ඒව පිළිබඳව හොයන්නේ බලන්නේ නැතුව ඉන්න පුළුවන් නම් මෙන්න මේ සමාජය අපි හිතනවට වැඩිය යහපත් වෙනවා. ඔය ඇත්තෝ කල්පනා කරලා බලන්න, ඔය ඇත්තන්ගේ ජීවිතයේ ගෙවෙන දවසක් ගත්තොත් ඒ දවස තුල ඔය ඇත්තෝ වෙනුවෙන් ඔය ඇත්තෝ ගැන හිතලා මොන වගේ තීරණ දරගෙන තියෙන්නේ, ඔය ඇත්තෝ ගැන හිතන්න කොච්චර වෙලාවක් වෙන් කරගෙන තියෙනවද කියලා. සමහරක් වෙලාවට ඔය ඇත්තෝ ගැන හිතන්න විනාඩි 5ක 10කවත් වෙලාවක් වෙන් කරලා නැහැ. හැබැයි වටපිටාවෙ ඉන්න දරුවෝ ගැන වෙන්න පුළුවන්, අල්ලපු ගෙදර අය ගැන වෙන්න පුළුවන්, එහෙම නැත්තම් වෙනත් වෙනත් අය ගැන වෙන්න පුළුවන්. හොයන්න, ඒගොල්ලන්ගේ ගුණයන් කතා කරන්න, විවේචනය කරන්න වල ඕන තරම් අපි වෙලාව වෙන් කරගෙන තියෙනවා. ඒ නිසා අපි කරන්නට ඕන වැඩේ තමයි අනුන්ගේ ගුණයන් විවේචනය කරන්නවත්, අනුන්ගේ වැරදි අඩුපාඩු සාකච්ඡා කරන්නවත් නෙමෙයි, තමන් ගැන හිතන්න, තමන්ව කවුද කියලා දැනගෙන කටයුතු කරන්න, වෙලාව එකතු කරගන්න, වෙන් කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි බොහොම වටින්නේ. අපිට ජීවිතේ වැරදිලා තියෙන්නේ, අපි ප්‍රශ්න කියලා එකතු කරගෙන කරදර කියලා දාගෙන තියෙන්නේ අපි විහිින්ම ඔන්න ඔය කාරණාවන් නිසා. ඉතින් අපිට පුළුවන් වෙන්නට ඕන අනුන් පිළිබඳ හොයන්න නෙවෙයි, තමන් ගැන හොයලා කටයුතු කරන්න. බද්දවග්ගිය කුමාරවරුන්ට බුදුහාමුදුරු දුන් උපදේශය ඒක. ඊගාවට කියන අන්තිමටම, හක්කේ බුදු රැස් වුණාට බොක්කේ දඩමස්. කතා කළාට වැඩක් නැහැ, හැබැයි ක්‍රියාව යහපත් නැහැ. ගොඩක් අය ළඟ තියෙන්නේ ඔන්නෝක. ඒ නිසා අපි අපේ ජීවිතය හදාගන්න, මිඳු හාමුදුරු ලංකාවට එනකොට අරන් ඇවිල්ලා අපිට දායාද කළා කියන මේ සංස්කෘතිය තුළ, සදාචාරය තුළ අපි ගොඩනගා ගන්නට ඕන, අපි හදාගන්නට ඕන මෙන්න මේ කියන සිල්වත් බවින්, ගුණවත් බවින් යුක්ත වෙච්ච පුද්ගලයෙක්. අන්න එහෙම ගුණවත් බව, සිල්වත් බවින් පරිපූර්ණ වෙච්ච පුද්ගලයා හරියට අත්ති හැඩුන කොස් ගෙඩියක් වගේ, නිකං දෙවි කෙනෙක් නෙවෙයි, හැකියාව තියෙන, දක්ෂතාවය තියෙන දෙවි කෙනෙක්. ඒ විතරක් නෙමෙයි, රකින්න සීලය ඒ විදිහටම රකින්න. ඒ විතරක් නෙමෙයි පින්වත්නි, කතා කරන ධර්මය, අහන බණ ජීවිතය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අන්න ඔය විදිහට පරිපූර්ණ වෙච්ච සීලයෙන්, පරිපූර්ණ වෙච්ච ගුණයෙන් යුක්ත වෙච්ච මිනිසෙක් විදිහට කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි ලස්සන වටිනාම ජීවිතයක් බවට පත් වෙන්නේ. ඒ නිසා ඒ කාරණාව ඔබට සිද්ධ කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා හැම වෙලාවකම තමන් කවුද කියන කාරණාව දැනගෙන, තමන් කළ යුත්තේ මොකක්ද කියන කාරණාව දැනගෙන කටයුතු කරන්න, සිහි බුද්ධියෙන් කටයුතු කරන්නට අපි උත්සාහවන්ත වෙන්නට ඕන. අන්න ඔය කාරණාව තරුණ කාලයේදී වෙන්න පුළුවන්, ළමා කාලයේදී වෙන්න පුළුවන්, මහලු කාලයේදී වෙන්න පුළුවන්. අපි තමන්ට තේරෙනවා නම් දැන් මම මෙච්චර කාලයක් මේ කලේ වැරද්දක්, මේ වැරද්ද මම සකස් කර ගන්නට ඕන, හදා ගන්නට ඕනි කියලා. ඔන්න ඔය යාම තුනෙන් එක යාමයකදී, ලදරු කාලේ, ළමා කාලයේ, තරුණ කාලයේමත් නැත්නම් මහලු කාලයේදී වැරදි හදාගෙන නිවැරදි වෙන්න පුළුවන් නම් ඒ ජීවිතය තමයි පණ්ඩිතයෙක්ගේ ලක්ෂණයක් හැටියට බුදුහාමුදුරුවෝගෙන හැර දැක්වේ. නිසා අවුරුදු 100ක් වැඩකට නැති විදිහට ජීවත් වෙනවට වඩා වැදගත්, සිල්වත්, ගුණවත්, හොඳ යහපත් සත්පුරුෂයෙක් විදිහට එක දවසක් ජීවත් වෙනවා නම් ඒ ජීවිතය අර දවස් 100කට වඩා ජීවත් වෙනවට වඩා වටිනව කියන කාරණාව බුදුරජාන් වහන්සේ ධම්මපදයේදී දේශනා කළා. ඒ නිසා ඔන්න ඔය කාරණාවන් අවබෝධ කරගෙන ධාර්මික වෙච්ච, ගුණවත් වෙච්ච, සිල්වත් වෙච්ච පුද්ගලයෙක් විදිහට කටයුතු කරන්න ඔබ අදිෂ්ඨාන කරගන්නට ඕන. මේ වෙලාවෙදි කල්පනා කරගන්න, බොහෝමත්ම ඕනෑකමින් ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කළා
මේ රැස් කරගත්ත පුණ්‍ය ශක්තිය දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මෙපින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ඔබ හැම දිනා කෙරෙහිම උදා වේවා සැලසේවා. දෙවියෝද මෙපින් අනුමෝදන්ව ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ රැස් කරගත්තේ පුණ්‍ය ශක්තිය ඔබ හැම දිනාටම ඒකාකාරව පිහිටීමෙන් මෙතෙක්කල් මේ ජීවිතය තුළ මේ සංසාර ගමන තුළ එකතු කරගත්ත යම් කුසලයක් යම් පිනක් වේ නම් ඒ පිනට ඒ කුසලයට මෙයත් එකතු වේවා. වහවහ ධර්මාවබෝධය සිද්ධ වේවා. කෙලවර උතුම් වූ නිවන් පිණිස මේ පින පාරමී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛා.

0: වහන්සේට බණ වඩවා.
1: මෙවර දේශකයාණෝ පූජ්‍ය

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: දෙවන ජීවිතයේ නිවන මඟ හොයාගන්න දහම් මඟ ගමන් කරන්න.
3: ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න, ලෞකික දියුණුව කරා යන්න, ලෝකෝත්තර දියුණුව කරා යන්න දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ.
2: මඟ හැරුණු මොහොත ගැන පසුතැවෙන්නේතුව ඊළඟ මොහොත ගැන සුවපතන්න.
3: ඔබ ධර්මයේ දකින්නවා නම්, ධර්මයේ හැසිරෙනවා නම් අදත් ඔබ බුදුන් දකින්න කෙනෙක්. පින්වතුනි, අප්‍රමාදීව ධර්මයේ කරා යන උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
2: හෙටට දෙන උතුම් පොසොන් පුන් පොහොදා උදැසන හතට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
4: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන් මිලදී ගන්න. ඔන්න ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79% ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අවතන්න 0.112200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
7: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවනම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
10: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0.718492492 0.71132777.
2: අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රචරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යාකරමින්
11: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියත දම්රසදහර පෝදා වැඩසටහන් මාලාව
2: හෙට උදැස්සන 6 සිට සජීවව සියත ටීවී තුලින්.
11: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
12: Shop and Win within රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් පුදසිටියෙන්න. කාගිල්ස්
13: සිටි බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0.115411411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
14: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
15: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.11 8 32 1000. NIB the City University, the place to be.
16: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
17: SLT Mobitel Pure TV නිල විකාශක.
18: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
19: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
20: ගන්නවා ලයිසන් එක.
21: දැන් හරිනේ අමාරු.
18: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසහිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
2: මේ කොළඹ මියුසියස් පෙරපාසලේ රයලි රණවීර

0: මේ කඩුවෙල මිනදිලි නාරා
1: දසමන් මල් සුවඳ රෝස මල් නෙළමුණල මුදත පුරා සුදු අරලිය මල්
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: ಪ್ರಖ್ಯಾತ ಟಾಪ್ ಸ್ಟೋರಿ
1: ಪ್ರದೇಶ ಕಿಹಿಪೇಕಟ ಅದ ತದ ವ್ಯಾಸೆ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද මිලිමීටර් 75ට වැඩි තරමකට අද වැසි ඇති විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට වැසි ඇති විය හැකි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලටත්, උතුරු උතුරු මැද වයඹ හා දකුණු පළාත්වලටත් පැයට කිලෝමීටර් 40ක පමණ තරමකට අද වැසි ඇති විය හැකි බවද කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. අමරිකානු ගුවන් හමුදා විසින් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන යන ගබඩාවලට ප්‍රහාර එල්ල කර තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකාවකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයට පළිගැනීමක් ලෙස අමෙරිකා විසින් ඉරානයට යළි ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ඊයේ දිනේ සිටයි. විදෙස් මාධ්‍ය පැවසුවේ ඉරාන වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථානය වෙතද ප්‍රහාර එල්ල වී ඇති බවයි.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

හිනහෙන්නත් පුළුවන්, හිනාවෙන්නත් පුළුවන්, නිහඬවෙන්නත් පුළුවන්, අපිට ඕන විදිහට අපේ මනස හදාගන්නත් පුළුවන් අපේ සතුට වෙනුවෙන්. Good morning. උදෑසන විනාඩි 11යි. ඔන්න ඉරිදා උදෙම විශ්මියවිලා ඉන්න පය තුනක් වෙනස්ම විදිහේ cool playlist එකක් අරගෙන මේ පැත්තට මැසේජ් එකක් දාන්න. චූටි චූටි දේවල් ටිකක් කතා කරන්නත් තියෙනවා ඔබත් එක්ක. 0711982984 අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න ඕනේ හරියද?

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය, සමෙහි රතුපැහැ ලප, විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පරිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
2: ඩෙංගු රෝගය පාලනය කර ගැනීම සඳහා නිවාස පරිසර සහ ආයතන පරීක්ෂා කිරීම වැඩසටහන නිරත වුණා. අපිට දිගින් දිගටම අනාවරණය වෙන්නේ රටේ මහජනතාව පොදුවේ මේ වසංගත තත්ත්වය පාලනය සඳහා ලබා දිය යුතු සහයෝගය ඔවුන්ගේ හැකි උපරිමයෙන් ලබා දෙන්නේ නැහැ කියන එක.
3: රෝහල් යම්කිසි පීඩාවකට පත් වෙලා තිබෙනවා. නමුත් තාම අපේ වෛද්‍ය නිලධාරීන් ඇතුළේ කාර්ය මණ්ඩලය දැනට ඒ කළමනාක් කරගෙන යනවා. නමුත් දිගට රෝගීන් සංඛ්‍යාව වැඩිනොත් එහෙම මේ රෝහල් වලට ලොකු බලපෑමක් ඇවිල්ලා මේ සේවාව යම් ආකාරයක කඩාවැටීමක් වෙන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල්, ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0718312777. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.

0: එකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන් අය
2: දෙවන ජීවිතේ නිවෙන මඟ හොයාගන්න දහම් මඟ ගමන් කරන්න.
3: ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න, ලෞකික දියුණුව කරා යන්න, ලෝකෝත්තර දියුණුව කරා යන්න දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ.
2: මග හැරුණු මොහොත ගැන පසුතැවෙන්නේ නැතුව ඊළඟ මොහොත ගැන සුවපතන්න.
3: ඔබ ධර්මයේ දකිනවා නම්, ධර්මයේ හැසිරෙනවා නම් අදත් ඔබ බුදුන් දකින කෙනෙක්. පින්වතුනි, අප්‍රමාදීව ධර්මයේ කරා යන්න උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
2: හෙටට යෙදෙන උතුම් පොසොන් පුන් පොහෝදා උදැස්සන හතට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියතහන්න.
4: සිරිබෝට් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මාම්ස් ජෝයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 390යි. සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 150යි. මිල්කා සම්පූර්ණ යොදේ සෑතක රිපිට ඉතිරි රුපියල් 200යි. සිග්නල් ස්ට්‍රොන්ග් ටීත් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 120යි. කාගිල්ස් ෆුඩ්
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය දෙන්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: Anna da sudu kottigena e Disney.
1: Danin Anna. Sathi dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare. මෙන්න මෙහෙමයි අපේ පොට්ටෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ මේ මහරගම හයිලන්ඩ්ස් විද්‍යාලයේ කෙනොල්ද සිල්වා.
3: මිහිඳු සමිඳු කොසොල්දාක අපේ රටට වැඩම කළා. මිහිඳලා ගලොඳ තිස්සගියා කතා කළා.
1: මේ නුගේගොඩ සුජාතා විද්‍යාලයේ පහවසර ඉගෙන ගන්න ජිනුලි අනුතිනි. ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

උදේ 8යි විනාඩි 30යි. මේ හන්නකෝ, ඔයාට දැනිලා තියෙනවද? මෙන්න මේ විදිහට. චූටි ඉංගියකින් හරි නැත්නම් දැන් නිහඬ වෙලා ඉන්න කාලය ඇවිත් වගේ. මම කරදරයද දන්නේ. ඉක්මනටම පැත්තකට වෙන්න ඕනේ. අන්නෙසසරි ටෙන්ෂන් අපේ ඔළුවට අවශ්‍ය නැහැ නේද? සමහරක් විට ඔයාට හිතනවා ඇති මට හිතන තරම් ශක්තියක් නැහැ වෙන කාගේවත් ජීවිතයක දේවල් තීරණය කරන්න. වෙන කෙනෙක්ගේ ජීවිතයක රණ්ඩු කරලා තැන රැක ගන්න. නෑ නෑ නෑ, ඒවත් අවශ්‍ය නැහැ. ඒව කොහෙත්ම ඕනේ නැහැ. පිළි අරගෙන අවධානයෙන් ඔයා ඔයාට වෙලාව දෙන්න. එතකොට ඔයා හිතන්නේ නැති විදිහට ඔයා වගේම ආගමලු ජීවිතේම ලස්ස

මෙහෙමත් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මට එකයි මේ විදිහට කියන්න හිතුනේ. මිනිස්සුන්ට අපි වැත්තට උවමනා නම් අපි විතරක්ම ඒ තැන රැකගන්න උත්සාහ කරන්න ඕනේ නෑ නේද කියලා. ඒක නම් ඇත්ත. ඔය තේරෙන්නේ හොඳටම. ඔයත් මේ පැත්තට මැසේජ් එකක් දාන්න ඕනේ හරිද? 0711 982 98 4ට.

0: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: ඕකේ.
2: රෙස්ට්.
3: රෙස්ටින්.
2: රෙස්ටින් වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
4: මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. 7FM Breakfast Drive. අනුග්‍රහය.
5: සරුපොළවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම විල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 01716666222. Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
0: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
16: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිවෝ ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center Ward Place Colombo 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: Co Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payment ඕනම තේකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම් බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
1: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම ඇහෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඉුවේ. මේ කඩුවෙල මහමේ වුණා පෙරපාසලේ අභිනති හස්සය.
5: මින් තලාවන්ද උදාඩුව දිනවා. උසාඩුකේ අපිට අනිනවා.
1: මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න.
6: මල් සුගන්ධේ දම් සුගන්ධේ සිල් සුරංග මල් පාවෙලා. ලැල්ලගහෝ ගාගරන්නි ජාතියේ ජපානය.
1: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

උදෙම්ම අපිට ලස්සන මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මට හිතෙනවා මේ මැසේජ් එක මේ වෙලාවේ සියතහන් ඉන්න ඔයාලා එක්ක බෙදා ගන්න. මැසේජ් එක එවන්නේ සසංක කියලා තමයි WhatsApp ප්‍රොෆයිල් එකේ නේම් එක විදිහට තියෙන්නේ. සසංක කියනවා, මාහට ලැබෙන සියලු හොඳ නරක සියලු අත්දැකීම් වලට ස්තුතිවන්ත වෙමි. සමහරක් ඒවා මගේ ජීවිතේ ඉහළ යාම සඳහායි. සමහර ඒවා මගේ ආත්මයේ ගැඹුරු සොයා යාමටයි. ඔබ වෙනුවෙන් සිදුවන සමහරක් සිදුවීම් ඔබේ ජීවන තත්ත්වය පහසු කරන්න උදව් කරනවා. ඒ වගේම සමහරක් බාහිර සිදුවීම් ඔබේ අභ්‍යන්තරයේ අඩුපාඩු බලාපොරොත්තු වීම් පෙන්වා දෙයි, ආත්මය නිදහස් කරන්න උදව් වෙනවා කියලා. Thank you, සසංක. ඔයාගේ මැසේජ් එක මං හිතනවා මට වගේම මේ වෙලාවේ සියතහන් ඉන්න හැමෝටම උදව්වක් වෙන්න ඇති කියලා.

0: ෂොප් ඇන් වින් වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ්
1: සිටි 20 an upgrade 20 an upgrade.
2: අලුත් සංග එකක්ද?
1: නෑ, දැන් සිංගර් එකකින් Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 an upgrade.
3: Upgrade වෙන්න laptops ගන්න. සිංගර් එකට අදම එන්න.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0112800. NIBM The City University. The place to be.
6: වෙලාවකට හිතෙන්නේ නැද්ද? ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහනේ. කැලින්ම ඩිරෙක්ට්. ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ නෝ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0112200 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
7: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Banku ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
8: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඔවේ. මේ රත්නපුර කුමර විදුහලේ 3 වසර ඉගෙන ගන්න නෙතුම් විහාරසේ.

0: මේ මොරටුවෙන් ඩිෂෙන් කිහන්ස අමර සූරිය
1: මෙහිඩු සමිඩු කොසොන්ඩාක අපේ ලැටට වැඩම කළ මෙහින් දලා ගල තිශගියා කටා කළ
0: උප සැමට බැතිබර පොසොන් මංගල්ලයක් වේවා
2: සියත සතියන්න.

0: क्या था टॉप स्टोरी
1: දිවිනපුරා දන්සල් 18 දහසක් පොසොන් පොහොය වෙනුවෙන් දිවිනපුරා මේ වන විට දන්සල් 18 දහසකට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ ලේකම් CS මුතුකුඩ පැස්වේ ඊයේ පසරුවන විට දිවිනපුරා දන්සල් 18129ක් ලියාපදිංචි වී ඇති බවයි. මෙතෙක් ලියාපදිංචි නොවු දන්සල් සංවිධායකයන්ට අද දිනේදී ඒ සඳහා අවස්ථාව පවතින බවයි ලේකම්වරයා සඳහන් කළේ. දැන් නිදෙස් පුවතක්. සර්පියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වොසෙක් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ මාස ගණනක් පුරා පැවති ආණ්ඩු විරෝධී විරෝධතා හේතුවෙන්. සර්පියානු ජනාධිපතිවරයා නිවේදනය කළේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉඩ සැලසමින් තමයි ඉල්ලා අස්වන බවයි.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: සියත සතියක්

උදේ 9යි විනාඩි 8යි අලුත් පැයකට දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. දෙවන සින්දුව ප්ලේ කරන්න කලින් මට මෙහෙම කියන්නත් හිතෙනවා. අපිට අහන්න ලැබෙන දේවල්, අපි ජීවිතේ මුහුණ පාන්න වෙන දේවල්, ඒව ඔක්කොම මේ කවුරු හරි ස්ක්‍රිප්ට් එකක් හදලාද, අපිට කලින් අපේ පටුන කවුරු හරි ලියලාද, කොහොමද අනේ මේ දේවල් වෙන්නේ? ඔහොමම දේවල් ගොඩාක් හිතෙන්න පුළුවන්. හැබැයි ඔයා දන්නවද, මේ විශ්වය කියන කෙනා ඒක හරි අපූරුවට ලියලා තියෙනවා. ඔයාට හිතෙන්න පුළුවන්, ඇයි මටම මේ වගේ දේවල් වෙන්නේ? මොකක්ද අනේ මේක ඉවරයක් නැහැනේ, මේක කොතනින් ඉවර වෙයිද? ඔය වගේ දේවල් හිතෙන්න පුළුවන්. හැබැයි ඒ හැම දෙම ඔයා දන්නවද, ඔයාව ගොඩාක් ස්ට්‍රෝං කරලා ඔයාගේ ටාගට්ස් හැම එකක්ම අචීව් කරගන්න පුළුවන් තැනකට මේ විශ්වය ඔයාව අරගෙන යනවාමයි. එතකන් ඔයාලාගෙන් ඉන්න ඕනේ කිහිප දෙනයි. ඉනර් සර්කල් එක ගොඩාක් ස්ට්‍රෝං වෙන්න ඕනේ ඔයා වගේම. මැසජ් එකක් දාන්න 0711 982294 අපේ වට්ස්ඇප්

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ජනාධිපතිවරයා ලෙස මට ජනතාව ඡන්දය දීලා තියෙනවා. මාව ප්‍රශ්න කරන්න අයිතිය අපේ රටේ ජනතාවට තියෙනවා.
2: වරාය ගොඩබාන මිලට තෙල් ටික ලබා දෙනවා කිව්වා. බදු ටික ඔක්කොම ඉවත් කරනවායි කිව්වා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: හැමෙත් නොදන්න දේවල් නොකිය ඉන්න කට වාචාලකම තිබුණාට මෙතන මේ කියවන්න එපා.
4: ඒක අපි වෙලා අපි තීරණය කරන මොදුවා කොහොමද ඒක තීරණය කරන්නේ? මොහොර සංස්ථාව කරමු හොරකම්. ඒ ආයත මොකද්ද තමුන් නැසල කරලා තියෙන කියලා මට කියන්න. මොඩ කතා කියන මිනිස්සුකට අපිට පොඩි විනෝදයක් ගන්න සමහර වෙලාවට ආංශ කරන්න පුළුවන්.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
5: දෙවන ජීවිතයේ නිවන මඟ හොයාගන්න දහම් මඟ ගමන් කරන්න.
6: ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න, ලෞකික දියුණුව කරා යන්න, ලෝකෝත්තර දියුණුව කරා යන්න දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ.
5: මඟ හැරුණු මොහොත ගැන පසුතැවෙන්නේ නැතුව ඊළඟ මොහොත ගැන සුවපතන්න.
6: ඔබ ධර්මයේ දකින්නවා නම්, ධර්මයේ හැසිරෙනවා නම් අදත් ඔබ බුදුන් දකින්න කෙනෙක්. පින්වතුනි, අප්‍රමාදීව ධර්මයේ කරා යන උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
5: හෙටට දෙන උතුම් පොසොන් පුන් පොහොදා උදැසන හතට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියත අහන්න.
7: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ්සරි වෙතින් මෙගාවට්ටා ප්‍රේමා කොත්තුමේ චිකන් රසති 5 පැකක ඉතිරිය රුපියල් 185යි, ස්ප්‍රයිට් ඉතිරිය රුපියල් 130යි, මැජික් වැඩිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 230යි, දීවා ෆ්‍රෙෂ් ජස්මින් ඇන් ලයිම් ඉතිරිය රුපියල් 100යි. කගිල්ස් ෆුඩ්සරි
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අවතන්න 0.112 200 200 Fit Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
10: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
11: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
13: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
15: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
16: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න.

0: මේ කඩුවෙල මිනුදිලි නාරා.
1: බුදු සාදුට පුද කරන්න යමු අපි පන්සල්.
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රජරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යාකරමින්
1: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියද දම්රසධාර පෝදා වැඩසටහන් මාලාව
0: හෙට උදැස්සන 6 සිට සජීවව සියත ටීවී තුලින්.
2: මේ දෙකක් දාගෙන එන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
4: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
5: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
4: නෑනේ අරේ වා
1: සින්දු සියත.
5: ගියක් සපයි දවලේ
4: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: ඇතිලක වර්ධන ටෙක්ස්ටයිල්.
1: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011-832-1000. NIBM The City University. The place to be.
4: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
5: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
6: ගන්නවා ලයිසන් එක.
7: දැන් හරිනේ අමාරු.
5: වයිෆ් කේ කතත් පොඩ්ඩක් වැඩි.
4: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
5: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
4: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
5: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය.
4: 13.19 කෝල් එකක් ගන්නකො.
5: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
8: ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
9: මෙන්න මෙහෙමයි අපේ පොට්ටෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඌවේ. මේ රත්නපුර කුමර විදුහලේ 3 වසර ඉගෙන ගන්න නෙතුම් විහාස්.

0: වන්දනා.
1: මේ මොරටුවෙන් දිෂෙන් කිහංස අමර සූරිය.
2: මිහිඳු සමිඳු කොසොන්දාක අපේ රටට වැඩම කළා. මිහිඳලා ගල උඩ දිෂගියා කතා කළා.
1: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
3: සියත සතියන්තයා.

උදේ 9යි විනාඩි 42යි යන්න හදනේ WhatsApp එක පැත්තට කවුද සියතහන් ඉඳලා messages එවුව කියලා බලන්න. Good morning Vishmi Manika. ඔයාගේ වැඩසටහන අහන් ඉන්නවා. අදත් ඒ විදිහටම මට message එක එවලා තියෙන්නේ රත්නපුරේ ඉඳන් සුජිත් නිශාන්ත. සුජිත් ඉතින් හැමදාම weekend එකේ අම්මත් එක්ක සියතහගෙන අපිට message එකක් එවන්න අමතක කරන්නේ නැහැ නේද? Thank you Sujit. තවස්ස හිතනටත් වඩා ලස්සන වෙන්න ඕනේ ඔයාගේ. එතකොට message එකක් එවලා තියෙනවා. කුසල්. ඒ වගේම යාගේ චූටි පුතා නෙසුක්කේවත් එකතු කරගන්නවා මේ සින්දුවටම. මේ දෙන්නම සියතහන් ඉන්නේ කියලා තමයි message එක එවලා තියෙන්නේ. ඒත් එක්ක මං යන පිළියන්දල පැත්තටත් අනුරහන් ඉන්නවා. wife සුභාෂිනීවත් එකතු කරගන්නලු ලස්සන සින්දුවකට. මේ සින්දුව හොඳයි නේද? ඔයත් මේ පැත්තට message එකක් එවන්න. 0711 982 984 අපේ WhatsApp number එකට.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
2: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0111 7667 222 අමතන්න.
3: Shop and Win within රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න.
4: කාගිල්ස් ෆුඩ් 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.
6: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0111 5411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
7: ඔයා ඔයා මොනවද දන්නේ? ෆුට්බෝල් ගැන දන්නවද?
8: ෆුට්බෝල් ගහන්නේ
7: කකුලේ.
8: හරිනේ. ඒකට බෝලයක් ඕනේ.
7: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ.
8: මම දන්නවා මෙසි ගැන.
7: මෙසි ගැන දන්නවා. හරි. ලෝක හැම ටීම් එකෙන් මෙසි තමයි ගහන්නේ.
8: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ උනේ බ්‍රිතාන්‍යේ.
7: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
10: මෙහෙමයි අපේ පොට්ටෝ රටටම හෙන්න පුස.

0: थिएटर टॉप स्टोरी
1: डेंगू मरण संख्या 31 දක්වා ඉහළට ඩෙංගු වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැස්වේ මේ වන විට ඩෙංගු රෝගීන් 52,068ක් වාර්තා වී ඇති බවයි. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කෙන් 10,839ක් සහ ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,113ක්. මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 124ක් අධි අවදානම් කලාප බවට හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. තවත් දේශීය පුවතක්. හෂී සහ කුෂ්මත්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයන් 5 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිස් භද්‍රව්‍ය නාශකංශයේ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් විසින්. සැකකරුවන් සතුව තිබි හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 310ක් සහ කුෂ්මත්‍රව්‍ය කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 746ක් සුවා කැරුණා. ඔවුන් අවුරුදු 27, 30 සහ 34 යන වයසල පසුවන හෙට්ටිමුල්ල සහ දංගෝවිට ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ඔයාට කිව්වොත් ඔයාව පරිස්සම් කරගන්න, ඔයා ගින පිස්සක පරිස්සම් කරගන්න, ඔයා මොනා කරයිද? ඉස්සලාම හිතයි, ඊට පස්සේ වචනෙන් කියන්න ඕන දේවල් කියයි, ඊට පස්සේ කරන්න ඕන දේවල් කරයි. කවුරු කොහොම හිතුවත් ඔයා බලාගන්න ඕනේ ඔයාගේ විදිහ. කවුරු කොහොම කරන්න ආවත් ඔයා කරන්න ඕනේ ඔයාට ගැළපෙන දේ. වීකෙන්ඩ් එක අපි වහන් ඉන්න ගම මැසේජස් ටිකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි තරහ වෙන්න බෑ, මං හිමීට හිමීට සින්දු උඩින් උඩින් උඩින් ඔයාලව මේ සින්දු වලටත් එකතු කරගන්නවා. හරිද? අන්තිම පැය වගේම තුන්වෙනි පැය මැසේජ් එකක් දාලා තියන්න.

පළතරේඉඳම් මනුර අපිට මැසේජ් කරලා තියෙනවා. එයා ඉල්ලන්නේ හිටියත් ක්ලරන්ස් මහත්මයාගේ සින්දුවක් ස්තුතියි කියලා තියෙනවා. එහෙනම් අපිටත් සතුටුයි. ඔයාවයි මනුර, ඔගේ වයිෆ් වයි බපාල දෙන්නව ගොඩක් ආදරින් මේ සින්දුවට එකතු කරගන්නවා හරිද?

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
2: ඩෙංගු රෝගය පාලනය කර ගැනීම සඳහා නිවාස පරිශ්‍ර සහ ආයතන පරීක්ෂා කිරීම වැඩසටහන්වල නිරත වුණා. අපිට දිගින් දිගටම අනාවරණය වෙන්නේ රටේ මහජනතාව පොදුවේ මේ වසංගත තත්ත්වය පාලනය සඳහා ලබා දිය යුතු සහයෝගය ඔවුන්ගේ හැකි උපරිමයෙන් ලබා දෙන්නේ නැහැ කියන එක.
3: රෝහල් යම්කිසි පීඩාවකට පත් වෙලා තිබෙනවා. නමුත් තාම අපේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු ලේකාරී මණ්ඩලය දැනට ඒ කළමනාක් කරගෙන යනවා. නමුත් දිගට රෝගීන් සංඛ්‍යාව වැඩිනොත් එහෙම මේ රෝහල් වලට ලොකු බලපෑමක් ඇවිල්ලා මේ සේවාව යම් ආකාරයක හඩාවැටීමක් වෙන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
4: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමේ.
5: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම single හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
7: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
8: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0.718 492 492
9: 0.732 772
10: දෙවන ජීවිතයේ නිවන මඟ හොයාගන්න දහම් මඟ ගමන් කරන්න.
11: ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න, ලෞකික දියුණුව කරා යන්න, ලෝකෝත්තර දියුණුව කරා යන්න දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ.
10: මග හැරුණු මොහොත ගැන පසුතැවෙන්නතුව ඊළඟ මොහොත ගැන සුවපතන්න.
11: ඔබ ධර්මයේ දකිනවා නම්, ධර්මයේ හැසිරෙනවා නම් අදත් ඔබ බුදුන් දකින කෙනෙක්. පින්වතුනි, අප්‍රමාදීව ධර්මයේ කරා යන්න උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
10: හෙටට දෙන උතුම් පොසොන් පුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: Anuna da sudu kontigena e Disney.
1: Danin Anna. Sati tawassala hawas dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Ame මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: මෙන්න මෙහෙමයි අපේ පොඩෝ රටටම හෙන්න පොසොන් වක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ කොළඹ විදුර විද්‍යාලේ ඔදිල් විදස්සින් බෝගාවත්ත.
11: තිලුමින සෑය වදි ලම්නතව කිතා බවනේ තම අමතගෙන තුන් නිවන් පතා වදිනේ.
10: නිෂෙනේ ලීලා කීෂා
11: මෙත්ම

0: අපි දවසපරාම අරමුණ වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි. අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රජරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යා කරමින්
1: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියත ධම්රස දහර පෝදා වැඩසටහන් මාලාව
0: හෙට උදැස්සන 6 සිට සජීවව සියත ටීවී තුලින්.
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.

0: ඒව අපිට වැඩක් නෑ. මගේ නායකයෙකු නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්න. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේ වැඩ.
1: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕන කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අනාගතය, පවුලේ නම්බුව. ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක්
2: නැහැ. සිරිපෝට් සමාජිකයන් සඳහා කගිල්ස් ෆුඩ් සර්විසින් මෙගාවට්ටම්. මාම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 390යි. සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 150යි. මිල්කා සම්පූර්ණ යොදේසයට කිරිපිට ඉතිරි රුපියල් 200යි. සිග්නල් ස්ට්‍රොන්ග් ටීත් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 120යි. කගිල්ස් ෆුඩ් සර්විස්.
3: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බුරු තොරන්නේ නෑනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නෑ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නෑනේ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ නෝ. අවුරුදු 5ක් නැත්නම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-1217000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-1187-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: මෙන්න මෙහෙමයි අපේ පොඩෝ රටටම හෙන්න පොසොන් වක්ති ගීත රෙකෝඩ් කරලා ඉුවේ. මේ මහරගමින් විනෝදිනි වින්හාරා
6: අබ සේවනේ මිහිදු සමින් බණ දෙසරව සාදු සාදු සාදු ක්‍රියා එබන අසනවා.
5: මේ එක වසරින් ගෙන ගන්න ගම්පහෙන් නිසති කුසල්ලා.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: පරපර ගණ අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරි සංකර්පු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
6: එකට එකක්. දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මේන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 011 2 123 123.
7: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 011 832 1000. NIB the City University, the place to be.
8: ජවාරම් කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
9: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන.
12: වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
13: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
14: SLT Mobitel Pure TV නිල විකාශක.
15: Finishing වහලක් ලෙස color upload වැජබෙනා.
16: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
17: Shop and Win within රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි
18: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා 11.79% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 011 2 200 200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකින්.
19: තමන් අකමැති දෙයට තමන්ගේ අකමැත්ත ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්.
20: බල කරන්න පුළුවන්.
19: බල කරන්න පුළුවන් හැම දෙයකටම ඔළුව වනන්න ඕනේ නැහැ හැමෝ. ඒ කිව්වොත් කියලා ඔළුව වරන. හැමෝම හැම දෙයකටම ඔළුව වනන්න ඕනේ නැහැ කිව්වොත් කියලා හරි මන්දම කාඩ් එක ගේන්න කියලා බලලා
21: තියෙනවා. අකලෝ සහ ලාවට සෙන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට.
22: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඌවේ. මේ රත්නපුර කුමාර විද්‍යාලේ නෙතුම් විහස් අමරතුංග.
23: මෙත් මල් පිවි දේවා සිත් තුල මෙත් මල් පිවි දේවා.
22: මේ මාතලේ ජාත්‍යන්තර පාසලේ කුල සනුල.
24: මල් සුගන්ධේ දම් සුගන්ධේ සිල් සුලංගනි පාවලා සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා.
22: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
25: සියත සතියන්.

මියසෙක් එකෙන් මඳුරගන්නවා නේද කාගෙද මේ සින්දුව කියලා. එහෙම තමයි. කවදාවත් පරණ වෙන්නේ නැති අහන්න අහන්න ආස හිතෙන සෙන්ටිග්‍රේඩ්ස් ලගේ ඒ සින්දුව තමයි මේ ප්ලේ වෙන්නේ. ඉතින් ඒ සින්දුවත් ප්ලේ කරලා මම යන්න තමයි හදන්නේ අදට ඔයා ළඟේ. හැබැයි අපේ මාෂි ඇවිල්ලා ඉන්නවා. මාෂි කියද්දි මතක් වෙන්නේ මේ අහන්නකෝ, ජීවිතේ අපි එක එක ජාතියේ තීරණ ගන්නවා නේද? අපි දන්නේ නැහැ අපිට ඊළඟ මොහොත මොනා කරන්න සිද්ධ වෙයිද කියලා. හැබැයි ඔයාට ගමනක් යන්න තියෙනවා නම් ඉස්සලාම ප්ලෑන් කරලා ඉන්න. කොහෙටද යන්න ඕනේ, මොනවද ගන්න ඕනේ, මොනාද ගිහින් කරන්නේ? මොකද ගමන අතරමඟදී අතරමං වෙන්න පුළුවන්නේ නේ. හැබැයි ගමන යන්නේ නැතුව ආයේ හැරිලා එන්න හිතුනොත් බය වෙන්න එපා. දෙපාරක් හිතන්න එපා, ආයේ හැරිලා එන්න ඕනේ. මොකද ඔයා හිතන් ඉන්න ගමන ඔයාට සුදුසු නැති වෙන්නත් පුළුවන්. ඔයාගේ ජර්නි එකේ ඔයාට ගැළපෙන වයිබ්ස් තියෙනවනේ, ඔයාට ගැළපෙන දේවල් තියෙනවනේ, අන්න ඒවලට පාර හදනවා මේ සබහා ධර්මයෙන්ම. නමං ගිහිල්ලා එන්න. චූටි පඬිත කතාවක් කිව්වා කියලා හිතන්නත් එපා. මොකද මේව ගොඩක් දෙනෙක්ට හොඳයි කියලා හිතුණා. එහෙනම් විශ්මි ගිහින් එන්න. ආයේ සඳු දරය හතට අතරේ ගොඩක් අරගෙන එනවා සීතාදරේකත් එක්ක. Bye! Happy weekend!

0: theater top story
1: අනුරාධපුරයේ පොලිස් නිලධාරීන් 3500ක් පොසොන් උත්සවයේ වෙනුවෙන් අනුරාධපුර අටමස්ථානයේ සහ මිහින්තලේ පූජා භූමි ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3500ක් පමණ යොදවා තිබෙනවා. උතුරුමැද පළාත පාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක්සි දරපාල සඳහන් කළේ නිලැදුමින් සැරසුණු නිලධාරීන් 3182 දෙනෙකු යොදවා ඇති බවයි. ඊට අමතරව සිවිල් ඇඳුමේ සැරසුණු නිලධාරීන් සහ බුද්ධාංශ නිලධාරීන්ද යොදා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ. අමෙරිකාවේ මැදිහත්වීමෙන් ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ අතර අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම හිස්බුල්ලා සංවිධානයේ නායක නයිම් කාසම් විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා. අදාළ දීපාශුක ගිවිසුමට අත්සන් තබා පැය 24ක් ගතවීමටත් පෙර විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ මෙම එකඟතාවයේ ලෙබනනයේ විසින් ඊශ්‍රායලය හමුවේ සිදු කළ යටත්වීමක් වන බවයි. නයිම් කාසම් පැවසුවේ කලාපීය ස්වයිරීභාවයට සහ ආරක්ෂාවට මෙමකින් බලපෑම් එල්ලවීම හේතුවෙන් එකඟතාවයට සිය දැඩි විරෝධය පළ කරන බවයි. සියත ප්‍රධාන පොත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

මම නම් දන්නවා මං ඔබේ කියා. එහෙම නේද? ඉතින් ඔන්න සුබරුදු විදිහට මිරිදා දවසේ මාෂි ඇවිල්ලා ඉන්නේ. දන්නවනේ ඉතින් උදේ 11 වෙනකොට මාෂි ඇවිල්ලා ඉන්නේ කියලානේ. ඉතින් මම එනකොටම මම දැක්ක මට මැසේජස් ගොඩාක් ඇවිල්ලා තිනවා මාෂි අපිත් ඔන්න ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් මම මැසේජස් ටික මතක් කරන්න. ඉතින් සුපුරුදු විදිහටම දවසේ මගේ වෙලාව මේ විදිහට පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් මැසේජ් එකක් එවන්න කියලා මතක් කරලා 0711982984 කියන අපේ WhatsApp නම්බර් එකට. ආසම සින්දුවක් ඇති නේද ඔය හිතේ? එහෙනම් කියන්න මාෂිට. මාෂිනෝ හවස 4 වෙනකන් me

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකක, ඊඩීස් ඊජිප්ටයි සහ ඊඩීස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා, 1, 2, 3 සහ 4. ඒ නිසා අපට ජීවිත කාලය තුළදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැක.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: ඩෙංගු රෝගය පාලනය කර ගැනීම සඳහා නිවාස පරිසර සහ ආයතන පරීක්ෂා කිරීම වැඩසටහනල නිරත වුණා. අපිට දිගින් දිගටම අනාවරණය වෙන්නේ රටේ මහජනතාව පොදුවේ මේ වසංගත තත්ත්වය පාලනය සඳහා ලබා දිය යුතු සහයෝගය ඔවුන්ගේ හැකි උපරිමයෙන් ලබා දෙන්නේ නැහැ කියන එක.
3: රෝහල් යම්කිසි පීඩාවකට පත් වෙලා තිබෙනවා. නමුත් තාම අපේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලය දැනට ඒ කරමනක් කරගෙන යනවා. නමුත් දිගට රෝගීන් සංඛ්‍යාව වැඩිනොත් එහෙම මේ රෝහල් වලට ලොකු බලපෑමක් ඇවිල්ලා මේ සේවාව යම් ආකාරයක හටාවැටීමක් වෙන්න පුළුවන්.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
5: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0711327477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
6: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
7: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
8: ගන්නවා ලයිසන් එක.
9: දැන් හරිනේ අමාරු.
7: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
6: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
7: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
6: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
7: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු 5ට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
6: 13.19 කෝල් එකක් ගන්නකෝ.
7: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
10: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111 732 1000. NIB the City University, the place to be.
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පත සඳහා 9.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 200 Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.

0: una da sudu kotigena e Disney.
1: Danin Anna. Sati tawassala hawas dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: Ame මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක තම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ මේ කොළඹ මියුසියස් පෙරපාසලේ රයනි රණවීර.
11: ඔද්ද

0: මේ කඩුවෙල මිනුදිලි නාරා.
1: ඉද්ද සමන් මල් සුවඳ රෝස මල්
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: CDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: Okay.
2: Rest.
3: Resting.
2: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
4: මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක 7FM Breakfast Drive අනුග්‍රහය
5: සරුපොළවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා තෑගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා ඔයත් වහලෙට වකි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
18: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිවෝ ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center Ward Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: Co Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payment ඕනම තේකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම් බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උර හිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
5: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි
7: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා
5: රැයක් පුරා විඳින පැයක්
8: රැදායයි
5: ගීතායයි සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත
9: මේ දෙකක් දාගෙන ඉන්නද
10: ඇයි කන් දෙක පුරවල කන්නද
9: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
10: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
11: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
9: නෑනේ අරේ වා
12: සින්දු සියත
11: ගියක් සැපයි දවලේ
9: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් ක

0: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ මහරගම හයිලන්ඩ්ස් විද්‍යාලයේ කෙනොන්ද සිල්වා.
1: මිහිඳු සමිඳු කොසොන්දාක අපේ රටට වැඩම කළා. මිහිඳලා ගලොඳ දිශගියා කතා කළා.
0: මේ නුගේගොඩ සුජාතා විද්‍යාලයේ පහවසර ඉගෙන ගන්න ජිනුලි අනුදිනි. ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
2: සියත සතියන්න.

මං වැඩිපුර මහන්න ආස සින්දුවක් තමයි මෙන්න මේ සින්දුව. මේ සින්දුව ඇහෙනකොට සමහර දේවල් මතක් වෙනවා වගේ නැද්ද? සමහර වෙලාවට ඉතින්නේ සමහර සින්දු තියෙනවා, ඒ සින්දු වලට පුළුවන් අපේ පරණ මතක ආය ආය මතක් කරවන්න නේද? හරි, ඉතින් WhatsApp එක පැත්තට යන්න තමයි හදන්නේ. Good morning Maashi, අපිත් ඔයාව අහගෙන ඉන්නේ. අපිටත් දෙන්නකො ලස්සන සින්දුවක් කියලා පිළියම් දෙලින් නදීමට මැසේජ් එකක් එවලා තියෙනවා. හස්මන් දුමින්ද එකතු කරගන්න කියලා තියෙනවා. පුතා ලකිඳු දෝනි ඉන්නවා, මහේෂා නේද? ඔව්, මහේෂවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඉතින් මේ ඇහෙන සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්න. එවගේම අනුර පුස්සල්ලාව ඉඳලා ඔන්න මට මැසේජ් එකක් එවලා තිනවා. හායි මාෂි, කොහමද ඔයාට? මං ගොඩාක් හොඳින් ඉන්නවා. මං කතා කරන විදිහෙන් තේරෙනවනේ. හරි, එහෙනම් මැසේජ් එකක් එවලා තියන්න. 0711 982294

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ශ්‍රී ලංකාව සුවදායිම සංචාරක ගමනාන්තය බවට පත්වෙයි. ඩෙංගු මරණ 31ක් දක්වා ඉහළට, රෝගීන් 52,000ක්. අනුරාධපුරයට පොලිස් නිලධාරීන් 3,500ක් යොදවයි. අමරිකාවට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර. මෙසීගෙන් තවත් වාර්තාවක්.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණයක්.

0: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබාගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නීලවිකාශක.
6: TB බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න. 011 515 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
7: Shop and win within රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි.
8: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
9: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට CTFM මහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල් 5000.
11: යපෝ පොකට් මනි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ශ්‍රී ලංකාව සුවදායිම සංචාරක ගමනාන්තය බවට පත්වෙයි. ඩෙංගු මරණ 31ක් දක්වා ඉහළට, රෝගීන් 52,000ක්. අනුරාධපුරයට පොලිස් නිලධාරීන් 3,500ක් යොදවයි. අමරිකාවට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර. මෙසීගෙන් තවත් වාර්තාවක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඩෙංගු වැළඳීමෙන් බියගේ සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැසුවේ මේ වන විට ඩෙංගු රෝගීන් 52,068ක් වාර්තා වී ඇති බවයි. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් 10,839ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,113ක්. මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 124ක් අධි අවධානම් තත්ත්වයක් ඇති බවට හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ භාණ්ඩාගාරික AMC ප්‍රසාද් පැවසුවේ මේ වන විට ඩෙංගු මදුරුවන් සිටින පරිශ්‍ර පවත්වාගෙන ගිය 5,000කට වැඩි පිරිසකට නඩු පවරා ඇති බවයි.
3: මේ බරපතලකම හඳුනා නොගෙන ජනතාව ක්‍රියා කරන අවස්ථාද අපිට සලකුණු ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ දක්වා කාලය තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් දිවෙන පුරා නඩු 5,000කට වැඩි ප්‍රමාණයක් ඩෙංගු මදුරුවන් බෝන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් හට පවරා තිබෙනවා. එම නඩු පැවරීම් ඉදිරියේදී සිදු කිරීමට කටයුතු කරනවා. මොකද මේ ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයක් ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගැනීම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අපි ඉල්ලා සිටින්නේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් වඩා ජනතාව මේ පිළිබඳ අවබෝධයෙන් සහ අවධානම තේරුම් අරගෙන කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා ජනතාවගෙන්.
1: ජාතික පොසොන් උත්සවයේ ඓතිහාසික මිහින්තලා පුදබිම අනුරාධපුර අටමස්ථානයේ සහ තන්තිරිමලේ රජමහා විහාරයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ප්‍රදේශීය ආරක්ෂාව සඳහා 3,500කට අධික පොලිස් නිලධාරීන් රාජකාරිය යෙදවීමට නියමිත බවයි උතුරුමැද පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක්සී දනපාල සඳහන් කළේ.
4: බුද්ධාංශ නිලධාරීන් ඒ වගේම සංවිධානාත්මක ලෙස ගැටකපන පුජ්‍යලයන් හඳුනා ගැනීමේ රාජකාරිය ලෙස යෙදෙන විශේෂත නිලධාරීන් කණ්ඩායම අපි යොදවලා තියෙනවා. විශේෂයෙන් සිවිල් ඇඳුමින් විශාල නිලධාරීන් සංඛ්‍යාවක් යොදවලා තියෙනවා. ඒ වගේම පූජා භූමිය තුළ ස්ථාපිත කරලා තියෙනවා 100කට අධික CCTV කැමරා පද්ධතියක්. ඒ කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීම සඳහා අපි ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැය 24 පුරා අපි මෙහෙයුම් මැදිරි ස්ථාපිත කරලා තියෙනවා. අපි ඒ සජීවීවේ දර්ශන අපි නිරීක්ෂණය කරනු ලබනවා. නිරීක්ෂණය කරමින් කවුරුන් හෝ ගැට කපන්න, ඒ වගේම වෙනත් සොරකම් කරන්න, ඒ වගේ අපරාධ කරන්න සූදානම් වුණොත් ඒ වෙලේම අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම් සිටින බවත් අපි විශේෂයෙන් මහජනතාවට මතක් කරන්න අවශ්‍යයි.
1: පොසොන් උත්සවයේ වෙනුවෙන් 115ක පමණ ජනතාවක් අනුරාධපුරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි. එම ජනතාව වෙනුවෙන් සියලු පහසුකම් මේ වන විට සූදානම් කර ඇති බවයි වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඉතල වැටුණු වැවේ ඥානතිලක හිමියන් සඳහන් කළේ.
5: දන්සල් 200ක් 300ක් විතර සූදානමින් ඉන්නවා. 9 වේලක් එන ජනතාවට ආහාර පිණිස නොමිලේ ලබා දීම සඳහා බීම දන්සල්, ඒ වගේම නොයෙකුත් දන්සල් වලින් සංග්‍රහ කරන ප්‍රතමාදාර ආදී නොයෙකුත් විශාල විසකගේ මහ දැවැන්ත කැපවීමක ප්‍රතිඵලයක් හැටි තමයි පොසොන් එකට වන්දනා කරන ජනතාවට උදව් කරන්නේ, උපකාර කරන්නේ. හැම කෙනෙක්ම ආවහම මේවල යම්කිසි සංවරයකට පත් වෙලා, ඒ වගේම ගුණගරුක සංවරයකට පත් වෙලා පරිසරය රැකගැනීමෙන් තමන්ගේ ජීවිතයට ආධ්‍යාත්මික පොසොන් දිනයේ ආශිර්වාදයක් කරගන්නා ලෙස සිහිපත් කරනවා.
1: අනුරාධපුර සහ මිහින්තලේ දක්වා අද සිට අනිත්‍යා දක්වා විශේෂ ප්‍රවාහන සේවාද ක්‍රියාත්මකයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය සඳහන් කළේ අතිරේක දුම්රිය ගමන් වාර කිහිපයක්ද ක්‍රියාත්මක වන බවයි.
6: පැමිණෙන පිරිස සඳහා අවශ්‍ය කරන සියලු මූලික පහසුකම් මේ වෙනකොට අපි සූදානම් කරලා පවතිනවා. විශේෂයෙන්ම පැමිණෙන ජනතාව සඳහා ප්‍රවාහන පහසුකම් දුම්රිය දෙපාර්තමේන්තුවත්, ගමනාගමන මණ්ඩලයත්, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියත් සම්බන්ධ කරගෙන ප්‍රවාහන වාර ගණන, දුම්රිය ගණන, ඒ වගේම බස් රථ සංඛ්‍යාව වැඩි කරලා ඒ පහසුකම් ලබා දෙන්නට පියවර අරගෙන තියෙනවා. නොමිලේ සැපයන දුම්රිය සේවාවක් මිහින්තලේ අනුරාධපුර දුම්රිය ස්ථානය අතර දින 3ක් පුරා ක්‍රියාත්මක වෙනවා.
1: ජාතික පොසොන් සතිය ලබන දෙවනදා දක්වා ක්‍රියාත්මකයි. පොසොන් සමයේ දියානතුරු අවම කර ගැනීමට ජනතාව අවධානය යොමු කළ යුතු බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වුඩ්ල සඳහන් කළේ තමන් නොදන්නා ස්ථානවල දිය නෑමට යාමෙන් වැළකිය යුතු බවයි.
7: අවවාදාත්මක දැන්වීම් පුරවලට ඔබ අවනත විය යුතුමයි. රතු කොඩි විශේෂයෙන් අපි ප්‍රදර්ශනය කරලා තිනවා අනුතුරුදායක ස්ථානෙන් ඉවත් වන්න කියලා ඔබට දැනුම් දීලා තිනවා. ඔබ එසේ කළ යුතුමයි. හැකි සෑම අවස්ථාවකදීම ජීවිතාරක්ෂකගේ සහාය ලබා ගන්න කියලා අපි නැවත නැවතත් මතක් කරනවා. විශේෂයෙන්ම වැදගත් දේ තමයි ඔබ මත් පැන් එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය රැගෙන සිටිනම් ඔබ කිසිම අවස්ථාවකට දිය නෑමට නොයා යුතුයි. ඔබ මත්පැන් සහ මත්ද්‍රව්‍ය රැගෙන සිටිනම් ඔබ අනිවාර්යෙන් නීතියට කොටු වෙනවා. හැම ස්ථානයකදීම විශේෂයෙන් ජලමූල ආශ්‍රය සහ මුහුදු ආශ්‍රිත සැඟවල සිවිල් ඇඳුමින් ඇඳගත් පොලිස් නිලධාරීන් ඉන්නවා. හුදෙක්ම ඒ ඔබගේ ආරක්ෂාවට මෙන්ම නීතියට අනුව ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන්න. ඒ නිසා රංචු ගැහිලා අනුතුරුදායක ලෙස ජල ක්‍රීඩාවලින් බැහැර වෙන්න ඔබට නුහුරු නුපුරුදු ආගන්තුක ස්ථානවලින් නැවත නැවතත් අපි ඉවත් වෙන්නේ කියලා අපි විශේෂ කරනවා.
1: මෙම වසරේ ගත වූ කාලය තුළ දියගිලීම් හේතුවෙන් පුද්ගලින් 75 දෙනෙකු මිය ගොස් තිබෙනවා. දියානතුරු හේතුවෙන් 2025 වසරේදී මියගිය සංඛ්‍යාව 450. මේ අතර පොසොන් පොහොය නිමිත්තෙන් සියත ටීවී සංවිධානය කරන දම්රසධාර පොහොය වැඩසටහන අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී සහ සිතුල්පව රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. එම පූජා භූමි දෙක කේන්ද්‍ර කරගනිමින් හෙට දවස පුරා ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, කාව්‍යමය ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා මේ වන විට දන්සැල් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් සීයේ මුතුකුඩ පැවසුවේ ඊයේ පසුරුව වන විට දිවයින පුරා දන්සැල් 18,129ක් ලියාපදිංචි වී ඇති බවයි.
8: තවමත් ඔබ ලබා දෙන දන්සැල් සම්බන්ධයෙන් ලියාපදිංචි කිරීම පරීක්ෂිත කරන මැතිනම් අද දින පුරාවට අපට අදාළ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ගොස් දන්සැල් ලියාපදිංචි කිරීම සිදු කරගන්න අපි කාර්ය පිළිලා සිටිනවා. ඒ වගේම මෙම දිනවල දිවයිනේ විවිධ රෝග පැතිරීම පවතින විශේෂයෙන්ම ජලය සහ ආහාර මගින් බෝවන රෝගත් විශාලයෙන් පැතිරෙන ඒ වගේම ඩෙංගු රෝගයක් දරුණු ලෙස ඉස්සෝවෙන් පවතිනවා. එම නිසා ඔබ ලබා දෙන දන්සැල් සෞඛ්‍ය ක්‍රමානුකූලවම පැවැත්වීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කළ යුතු සිසිල් බීම දන්සැල් පැවැත්වීම හැකි තරම් අවම කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ජලය සහ ආහාර මගින් බෝවන රෝගත් යම් ප්‍රමාණයක් දිවයින පුරා මේ වෙනුවට ව්‍යාප්තියෙන් පවතින නිසා
1: දන්සැල් ලබා දීමේදී ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතයට ගැනීමෙන් වැළකී සිටීම වැදගත් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ. ප්ලාස්ටික් භාවිත කර ලබා දෙන උණුසුම් පානයන් ආහාර සම්බන්ධ විශේෂ අවධානය යොමු කර පරීක්ෂා කිරීම සිදු කරන බවද එම සංගමය ප්‍රකාශ කළා. හෙට සානිද්දා දන්සැල් පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි. පොසොන් කලාපාශ්‍රිතව පවත්වාගෙන යනු ලබන වෙළඳසැල් සහ තාවකාලික වෙළඳසැල් පරීක්ෂාව සතිය පුරා සිදුකරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ. ඉදිරි දින දෙක සඳහා අවශ්‍ය පරිදි ඉන්ධන තොග පිරූ මල් වෙත නිකුත් කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ සභාපති ඩීජේ රාජකරුණා සඳහන් කළේ පිරූ මල් හිමියන් විසින් ඇනුම් කළ තොග ඊයේ දිනය තුළ පිටත් කර යවූ බවයි. පොසොන් පොහොය ඉලක්ක කරගනිමින් QR ක්‍රමවේද ඉවත් කිරීමට හෝ වෙනසක් කිරීමට තීරණය කර නොමැති බවද සභාපතිවරයා සඳහන් කළා. මෙම මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා. මේ අතර ඉන්ධන පිරූ මල් හිමියන්ගේ සංගමය සඳහන් කළේ අද සාහෙට සංස්ථාව මගින් ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් ඉන්ධන තොග පිළිබඳ ගැටලුවක් පවතින බවයි. ඉදිරි දින දෙකේදී ඉන්ධන සඳහා වැඩි ඉල්ලුමක් පැවතීම ඊට හේතුව බවද එම සංගමය සඳහන් කළා. මේ අතර කිලෝවොට් 300ට බැරි ධාරිතාවෙන් යුතු සූර්ය පැනල අද සාහෙටද ක්‍රියාවිරහිතකන් ලෙස සූර්ය පැනල හිමියන්ට දැනුම් දී තිබෙනවා. බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ ජාතික විදුලි බල පද්ධති ස්ථාවර ක්‍රියාකාරීත්වය සහතික කිරීම සඳහා එම පියවර ගත් බවයි. සූර්ය බලයෙන් ලැබෙන විදුලි ධාරිතාව මේ දිනවල ඉහළ මට්ටමක පවතින බැවින් දවල් කාලයේදී සූර්ය පැනල ක්‍රියාවිරහිත කිරීමට තීරණය කළ බවද අමාත්‍යවරයා සඳහන් කළා. රට තුළ ක්‍රියාත්මක වන නීතිය පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමර් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
9: අද යම්කිසි කෙනෙක් ආණ්ඩුවට විරුද්ධව කතා කරොත් ඔහු දූෂිතයෙක් හෝරෙක්. ආණ්ඩුවට අවශ්‍ය විදියට තෝරාගත්තු පුද්ගලයන්ට එරෙහිව තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ.
1: අමාත්‍ය රංග ගුණසේකර දැක්වූයේ මෙවන් අදහසක්.
10: ඔබ හිතන්න ලේසි පාසුකක්ද කියලා, අධිකරණ ඇමතිවරයාගේ පුතා මාට්ටු වෙනවා, සිරභාරයට ගන්න ඉන්න පාතාලයේ ක්‍රියාකාරකම් එක පැත්තකින් නොවුන් ජීවත් වෙනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ අද ඒ කාලේ අධිකරණ ඇමතිගේ පුතා. ඒක කොයිතරම් සාහසිකද? ඒ වගේම ඔවුන් පීටීකින් ගහනවද නැද්ද, ඔවුන් මොන අධිකරණයටද යන්නේ, ඔවුන් මොන සිරමැදිරියටද යන්නේ කියලා තීන්දුව කරන්නේ අධිකරණ ඇමතිවරුන්ගේ පුතු. එහෙම දේශපාලනයක් මේ දෙන්නේ තේ නිසා ඒව සියල්ලම අද එලිතර වෙමිනිනවා. ඒ නිසා මම හිතනවා ජනතාව අවදි වෙන්නත් ඕනකම තියෙනවා.
1: බත්මන් නාණ්ඩුව තවත් බොහෝ කාලයක් පවතිනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.
11: අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් යම් යම් තාක්ෂණික ගැටලු විසඳ ගන්න බැරි වුණත් යම් යම් ප්‍රශ්නවලදී ආණ්ඩුව ඒ ගැටලු වලට කළ යුතු පිළියම් කරන්න ආණ්ඩුවට කල් වේලා ඇතුව බැරි වුණත් ආණ්ඩුව ඒවායින් පාඩම් ඉගෙනගෙන ක්‍රියා කරાવි කියලා අපි හිතනවා. මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරා.
1: විපක්ෂයේ කුමක් සිදු කළද ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කිසිවෙකුටත් විනාශ කළ නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පැවසුවේ.
12: පොළොව යට හිටියත් මහ මූද මැද හිටියත් තමන් කර පාප කර්ම වලින් ගැලවීමක් නැහැ කියේ. දැන් මේ සිදුවීමෙන් තියෙන්නේ දේශපාලන පාප කර්ම වල යෙදුණු චරිත කලබලයට පත් වෙලා වෙන විරෝධයක් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට ගොඩනගා. වරදක් පිළිබඳව තමන් කරපු වරද පිළිබඳවම හොඳටම දන්නේ සාක්ෂි. එතකොට ඒගොල්ලොන්ගේ හෘද සාක්ෂිය දන්නවා. තමන් බරපතල වරදක් කරලා තියෙන බව ඒගොල්ලෝ දන්නවා. ඒ නිසාම තමයි ඒගොල්ලෝ මේ වෙන උද්ඝෝෂණයක් ඇගැසීම් හරහා විශ්වාස කරමින් ඉන්නවා ආණ්ඩුවට විරෝධයක් සමාජය තුළ ගොඩනගා. හැබැයි ආණ්ඩුව අපට දුන්නු ජනවරම පාවිච්චි කරමින් දේශපාලන පාප කර්ම වලට මැදිහත් වුණු මේ රටේ ජනතාවගේ සීරි මහන්ස උරා කමින් දිව්‍ය ලෝක ගොඩනගපු අයට ඒ දිව්‍ය ලෝක තමන්ගේ හිස මතට කඩා පාත් වෙන යුගයක් මේ ඇවිල්ලා
1: තියෙන්නේ. පෞද්ගලික වෛද්‍ය සේවා ගාස්තු රුපියල් 6000 ඉක්මව ඇති බව වෛද්‍යවරුන්ගේ වෘත්ති සමිති සංධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා. උපැසුවේ මේ හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත් ඇති බවයි.
13: රෝහල් පද්ධතිය තුළ ඖෂධ හිඟය පවතින ඒ වගේම තමයි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමදී විශාල වශයෙන් දුෂ්කරතාවයට පත් වෙනවා. රජයේ රෝහලවල ජනතාව පීඩාවට පත් වුණාම ඒගොල්ලෝ දෙවෙනි විසඳුමක් විදිහට පෞද්ගලිකංශයේ රෝහල් වලට හරි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලට ගිහින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න පෙළඹෙනවා. නමුත් දැන් ඇතිලා තිබෙන තත්ත්වය තමයි රජයේ බද්ධ ප්‍රතිපත්තිය සින්දන මිලි ඉහළ යාම, විජුහා වක්‍රබද ඉහළ යාමත් එක්ක පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සහ ලික රෝහල් පවත්වාගෙන යාමේ තිබෙන ආර්ථිකමය අපහසුතාවය නැද බොහෝ රෝහල්වල විශේෂඥ වෛද්‍ය ගාස්තු, රසායන ගාස්තු, ඒවල තමයි ෆාමසි ගාස්තු වල මිල සැලකිය යුතු ලෙස ඉහළ ගිල තිබෙනවා. දැන් දසුණක් වශයෙන් කොළඹ ඇතැම් පුද්ගලික රෝහල්වල පුද්ගලික වෛද්‍ය සේවා ගාස්තු රුපියල් 6000කට ආසන්න සීමාවට ඇවිල්ලා තිබෙනවා. ඉතින් මේක සාමාන්‍ය මහජනතාවට තරහ ගන්න බෑ. මොකද පුද්ගලික රෝහල්වලට යන අයගෙන වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය රක්ෂණ තියෙන අය නෙමේ සාමාන්‍ය මහජනතාව.
1: මෙරට අපනයන ආර්ථිකයේ වැඩි දියුණුව සඳහා ග්‍රාමීය මට්ටමින් පහසුකම් ආරම්භ කරන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ පවසනවා. මේ පිළිබඳව ආයෝජකයන් සමගද ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි ඔහු පැවසුවේ.
14: අපනයන කරුවන් මේ සංවිධාන ඉල්ලීම් කරා විශේෂයෙන්ම ඔවුන්ට අවශ්‍ය කරන රජයේ මට්ටමේ සහයෝගය, කර්මාන්ත ග්‍රාමීය මට්ටමට දියුණු කිරීමේදී අවශ්‍ය අවශ්‍යතාවය, ඒ වගේම භාණ්ඩ ආනයන කිරීමේදී, රූමිරිලා ආනයන කිරීමේදී ඔවුන් තවදුරටත් සහන මට්ටමේ ලබා දීමත් කියන්න කැමති ජනාධිපතිතුමා අවධාරණය කරලා කිව්වා. රජයේ මට්ටමේ උපරිම සහයෝගය ඒ අපනයන කරුවන්ට ලබා දීමත් දේශීය වෙළඳපොළ ආරක්ෂා කරගැනීමෙන්, දේශීය ගොවි ආරක්ෂා කරගැනීමෙන් අපනයන ආර්ථිකයක් දිරිමත් කිරීමලත්, ඒදී විශේෂයෙන්ම දේශීය කර්මාන්ත ශක්ති මත් කිරීම සඳහා රජයේ මට්ටමින් ගන්නා වූ සැලසුම් ප්‍රජාතන්ත්‍රය ඉදිරිපත් කරා. ඒ අනුව ඉදිරි අයවැයවලදී ඉදිරි රජයේදී බොහෝ ඉලක්ක ගත වෙයි. අපේ දේශීය කර්මාන්ත දල්ප්‍රඥාගම් සිටීමෙන් ලංකාවේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට.
1: අමෙරිකා ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 341ක් බවට පත්ව තිබෙනවා. ඒ ගැණුම් වටිනාකම දැක්වෙන්නේ රුපියල් 332ක් ලෙසයි. දෙදාස්විසිය වසරේ ලෝ ප්‍රමුඛතම සුවදායී සංචාරක ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ඒ 2026 ස්ටේට් ඔෆ් රිට්‍රීට් වාර්තාවට අනුවයි. ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය, දේශගුණික තත්ත්වයන්, වෙරළතීර සහ වනාලය ඇතුළු සත්ත්ව සම්පත මෙම සමීක්ෂණයේදී සලකා බලා තිබෙනවා. ආයුර්වේද වෛද්‍යවරුන් විසින් මෙහෙවන සුවතා මධ්‍යස්ථාන විදේශිකයන් සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි වාර්තාවේ දැක්වෙන්නේ. පසුගිය මැයි 25 වනදා සිට ශ්‍රී ලංකාව රටවල් 40ක සංචාරකයන් වීසා ගාස්තුවලින් නිදහස් කිරීමටද මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා. මේ අතර 2026 වසරේ ගත වූ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 11,17,769ක්. ජූනි මාසයේ ගත වූ දින 28 සංචාරකයන් 95,747 දෙනෙකු පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට ආණ්ඩු කිසිදු විමර්ශනයක් මේ වනතෙක් සිදු කර නොමැති බව සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසනවා. මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
15: අජය, මේ වන විට මේ වන්දි මුදල් අය කර ගැනීම පිළිබඳව කිසිම උනන්දුවක් ගන්නෙ නැහැ. මම නැවත කියනවා, මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ලබාගත හැකිව තිබෙන ඩොලර් බිලියනයක වන්දි මුදල සම්බන්ධව රජය කිසිදු උනන්දුවක් ගන්නෙ නැහැ. සිංගප්පූරුවේ පැවති නඩුව අතරමඟ කඩාවැටීම නැත්නම් ඒ නඩුව අනාථ වීම ගැන රජය කිසිදු උනන්දුවක් ගන්නෙ නැහැ. ඒ වගේම මහා බ්‍රිතාන්‍යයේ තවත් නඩුවක් තිබෙනවා. ඒ නඩුව පිළිබඳවත් කිසිම ප්‍රගතියක් වාර්තා වෙන්නේ නැහැ. එතකොට මහා බ්‍රිතාන්‍යයේ හෝ සිංගප්පූරුවේ හෝ ශ්‍රී ලංකාව තුළ මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවුණු පාරිසරික හානිය පිළිබඳ මුදල් අය කර ගැනීම ගැන කිසිම විමර්ශනයක් සිද්ධ වෙන්නේ නැහැ.
1: පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පැවසුවේ එක්ස්ප්‍රස් වර්ල් නෞකාවෙන් පරිසරයට සිදු හානි සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු සියල්ලක්ම නීතිපති දෙපාර්තමේන්තුවට මේ වන විට ලබා දී ඇති බවයි. අමෙරිකා විසින් එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස කුවේටය සහ බහරේනය වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසනවා. ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කළේ කුවේටේ සලාම් කඳුරේ සහ බහරේනයේ සල්මාන් වරායේ පස්සන නාවික බලෑනියේ ප්‍රධාන යටිතල පහසුකම් 8ක් වෙත බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යාන ප්‍රහාර එල්ල කළ බවයි. හෝමු සමුද්‍ර සන්ධියේදී පැනමා දජය සහිත නෞකාවකට එල් වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු අමෙරිකා විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනු ලැබුවා. අමෙරිකාවේ මධ්‍යම අණදෙන නිලධාරි බ්‍රැඩ් කූපර් සඳහන් කළේ වාණිජ නැවගත කිරීමවලට එරෙහි ඉරානය ආක්‍රමණයට ඍජු ප්‍රතිචාරයක් ලෙස ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කළ බවයි. නෞකාවකට පහර දීමෙන් ඉරානය සාම ගිවිසුමක් සඳහා වන සියාකමැත්ත පිළිපිපු කර ඇතැයිද අමෙරිකානු මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රකාශ කළා. මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඇතිකරගත් සාම ගිවිසුම ඉරානය විසින් කඩකර ඇති බවයි. ඔවුන්ට කිසිදා සාමය අවශ්‍ය නොවන බවට පැහැදිලි වන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ඉරානය අකණ්ඩව සාම ගිවිසුම උල්ලංඝනය කළහොත් ඉරාන ඉස්ලාමීය ජනරජය සඳහටම අවසන් වනු ඇති බවද ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. වෙනිසියුලානු භූකම්පනයෙන් මියගිය පුද්ගලයන් ගණන මේ වන විට 1,430ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන් සංඛ්‍යාව 50,000ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මියගිය පිරිස අතර විදෙස් ජාතිකයන් 40 දෙනෙකුද වන බව තහවුරු වී තිබෙනවා. වෙනිසියුලාවේ පවතින තත්ත්වය හමුවේ පුද්ගලයන් මිලියන 6.76ක් පමණ පීඩාවට පත්වීමේ අවධානමක් පවතින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ. ආජන්ටිනාවේ ලියනෝල් මෙසි ලෝක කුසලාන පාපන්තු තරගාවල අකණ්ඩව ගෝල 7ක් ලබාගත් ලෝ පළමු ක්‍රීඩකයා බවට පත් වුණා. ඒ ජෝර්දානිය සමග පැවති තරගයේ 80 විනාඩියේදී මීටර් 25ක දුරින් සිට නිදහස් පහරකින් ගෝලයක් වාර්තා කිරීමත් සමගයි. ඔහු විසින් අද බිදහෙළුන් ලැබුවේ 1958 වසරේදී ප්‍රංශයේ වෙනුවෙන් ෆොන්ටේන් සහ 1970 බ්‍රසීලිය වෙනුවෙන් ජර්සිං හෝ අකණ්ඩව රැස්කර තිබූ ගෝල 6ක වාර්තාවයි. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ලියනෝල් මෙසි ඇල්ජීරියාවට එරෙහිව ගෝල 3ක් සහ ඔස්ට්‍රියාවට එරෙහිව තවත් ගෝල 2ක් වාර්තා කළා. ජෝර්දානියට එරෙහිව අද ලබාගත් ගෝලය සමග මෙසිගේ ලෝක කුසලාන ගෝල සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගියා. ජෝර්දානිය සමග අද පැවති තරගය ගෝල 3-1 ලෙස ජයගනු ලැබුවේ ආජන්ටිනාවයි. ජලි සිරස්තල. ශ්‍රී ලංකාව සුවදායිම සංචාරක ගමනාන්තය බවට පත් වෙයි. ඩෙංගු මරණ 31ක්, රෝගීන් 52,000 දක්වා ඉහළට. අනුරාධපුරයට පොලිස් නිලධාරීන් 3,500ක් යොදපායි. අපනයන ආර්ථිකය පුළුල් කිරීමට සැලසුම්. අමරිකාවට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර. සියත දවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: Hukum Tiger ka hukum.
2: Tamil cinema industry ke tamat number one superstar tamai one and only Rajinikanth.
3: Eyage aluthma film ekata mai Dharman title launch event ekak pawuge da tibba.
2: කලින් මේ ෆිල්ම් එකේ නම වුණේ තලෙයිවා 173. එහෙම නම් කළා තිබ්බේ මේ රජනිකාන්ත්ගේ 173 වෙනි මූවි එක නිසා. හැබැයි ටයිටල් ලොන්ච් ඉවෙන්ට් එකේදී එයාලා ඔෆිෂියලි ෆිල්ම් එකේ නම ධර්මන් කියලා ඇනවුස් කළා.
3: ස්පෙෂල් මදේ තමයි මේ බිග් බජට් මූවි එක ප්‍රොඩියුස් කරන්නේ කමල් හසන්. මියුසික් කරන්නේ අනිරුද්.
2: ෆිල්ම් එකේ ෆස්ට් ලුක් පෝස්ට් එකෙන් නම් අපි දැක්කේ රජනිකාන්ත් ડોක්ටර් කෙනෙක් විදිහට ඉන්නවා.
3: ප්‍රොමෝෂන් වලටත් The Deadly Doctor කියන ටැග් ලයින් එක තමයි එයාලා පාවිච්චි කරලා තිබ්බේ.
0: Talk of the Town.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: ඩෙංගු මාරාන්තිකයි. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? එන්නයි බීම් ද සිටි යුනිවර්සිටි සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000. NIBM, The City University, The Place to Be.
2: අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රජරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යාකරමින්
3: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියද දම්රස දහර පූදා වැඩසටහන් මාලාව
2: හෙට උදැස්සන 6 සිට සජීවව සියත ටීවී තුලින්
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011-7388-388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
6: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
7: දෙවන ජීවිතේ නිවෙන මග හොයාගන්න දහම් මග ගමන් කරන්න.
8: ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න. ලෞකික දියුණුව කරා යන්න, ලෝකෝත්තර දියුණුව කරා යන්න දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ.
7: මග හැරුණු මොහොත ගැන පසුතැවෙන්නේ නැතුව ඊළඟ මොහොත ගැන සුවපතන්න.
8: ඔබ ධර්මයේ දකින්නවනම් ධර්මයේ හැසිරෙනවනම් අදත් ඔබ බුදුන් දකින්න කෙනෙක්. පින්වතුනි අප්‍රමාදීව ධර්මයේ කරා යන්න උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
7: හෙටට එතන උතුම් පොසොන්පුන් පොහොදා උදැස්සන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිතහන්න.
9: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු චූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කැලින්ම ඩිරෙක්. ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට්නේ. දහ අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවනේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පෝස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එකට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-7000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: ඉස්තරම් තැනක් හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්නය එක ලයිට් වාට ෆෝන් බිලට සහනය මෙන්න
1: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 0111 7388 388 CDB රන්නය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
2: ඔයා දන්නවද නිශාන් හැම ලව් ස්ටෝරි එකකම තියෙනවා ඇත්ත කතාවක්
3: විශ්මි සමහරු ආදරේ කියලා කියන්නේ නැහැ ඒත් ආදරේ කරනවා සමහරු ආදරේ කිව්වත් ඇත්තටම ආදරේ කරලා නැහැ

0: සිට ප්‍රහස්පතින්දා දක්වා රෑටට සිතහන්න.
1: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ රත්නපුර කුමර විදුහලේ 3 වසර ඉගෙන ගන්න නෙතුම් විහාරස්.

0: වන්දනා.
1: මේ මොරටුවෙන් දිශෙන් කිහංස අමරසූරිය.
2: මිහිඳු සමිඳු කොසොන්දාක අපේ රටට වැඩම කළා. මිහිඳලා ගල උඩ දිශගියා කතා කළා.
1: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

ලස්සන සිංදුවකට මාවත් එකතු කරගන්න. ඔන්න ඔහොම තමයි මට මැසේජස් එන්නේ. හැම සිංදුවක්ම ලස්සනයි ඉතින්. හැබැයි ඉතින් මේ සිංදුව තවත් ලස්සනයි. බලමු කවුද ඉන්නේ කියලා. සුබ දහවලක් වේවා. අපිටත් සිංදුවක් දෙන්න කියලා ඊජී අනුර. හයි අනුර, කොහමද? එකතු කරගන්නලු ලස්සන සින්දුවකට. කොහොමත් ඉතින් මේ ඇහෙන හැම සින්දුවක්ම ලස්සනයිනේ නේද? මානෙල් කියලා තියෙන එහෙම. මානෙල් කියලා තියෙනවා මාෂි ඔයා ප්ලේ කරන හැම සින්දුවක්ම ලස්සනයි. ඒ හැම සින්දුවකටම ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් මානෙල්වත් මේ ඇහෙන සින්දුවට ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. ඉතින් ඔබටත් පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් එවලා තියන්න 0711 982 4.

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
4: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: Shop and win within රුපියල් මිලියන 5ක් වටිනා BAW electric motor අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. Kagels for City
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
10: ඔයා ඔයා මොනවද දන්නේ ෆුට්බෝල් ගැන දන්නවද?
11: ෆුට්බෝල් ගහන්නේ කකුලේ. හරිනේ. ඒකට බෝලයක් ඕනේ.
10: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ.
11: මම දන්නවා මෙසි ගැන.
10: මෙසි ගැන දන්නවා. හරි. ලෝකෙ හැම ටීම් එකෙන් මෙසි තමයි ගහන්නේ.
11: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ උනේ බ්‍රිතාන්‍යේ.
10: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල.
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
13: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න.

0: කඩුවෙල මිනුදිලි නාරා.
1: බුදු සාදුට පුද කරන්න යමු අපි පන්සල්.
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

මේ ඇහෙන සින්දුවටත් ඔන්න එකතු කරගන්න කීප දෙනෙක් ඉන්නවා. මේ සින්දුව ඕනිමයි කියලා සමහරු ඉල්ලලා තිබුණ නිසා ඒ සින්දුව මට දෙන්න හිතුණා. මේ වෙලාවේ ශරණ්‍ය ලෝෂනා ගල් කිස් ඉඳලා මට මැසේජ් එකක් එවලා තිනා. හයි මාෂී, කොහොමද? හොඳින් ඉන්නවද? මාත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නේ. යාළුව හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ විතරක් නෙවෙයි, කේෂියා ලියනා රච්චි මේ වෙලාවේ අහගෙන ඉන්නවලු මාව සද්දෙට. බොයෆ්‍රෙන්ඩ් ඉන්නවා ලක්ෂාන්, එයාවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඉතින් මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්න. දිගටම අහගෙන ඉන්න.

මේ වෙලාවේ මේ සින්දු ඇහෙනකොට හිත කොහේ හරි තැනක නතර වෙනවද? මම නම් හිතන්නේ මගේ හිත තියෙන්නේ ඔබ ළඟ. ඔබේ හිත තියෙන්නේ මල් ළඟ. මං හරි නේද? හරි, ඉතින් මේ සින්දුවත් එක්ක තමයි ඔන්න අලුත් පැය පටන් ගන්න හදන්නේ. අලුත් පැයේ මට මැසේජ් එකක් ඕනමයි. මම දැක්ක මැසේජස් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඒ ටිකත් මම මතක් කරන්නම්. හැබැයි සමහර විට තාම මැසේජ් කරන්න බැරි වුණ කෙනෙක් ඉන්නා නම් මේ වෙලාවේ ෆෝන් එක ඉක්මනට අතට අරගෙන ටයිප් කරන්න මැසේජ් එකක් 0711 982 984 කියන අපේ WhatsApp නම්බර් එකට. මේ වගේ ලස්සන සින්දු ගොඩක් එක දිගට හමු.

0: ഡെങ്കു മാറാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ජනාධිපතිවරයා ලෙස මට ජනතාව ඡන්දෙ දීලා තියෙනවනේ. මාව ප්‍රශ්න කරන්න අයිතිය අපේ රටේ ජනතාවට තියෙනවා.
3: වරායේ ගොඩබාන මිලට තෙල් ටික ලබා දෙනවයි කිව්වා. බදු ටික ඔක්කොම ඉවත් කරනවයි කිව්වා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: මේ නොදන්න දේවල් නොකිය ඉන්න කට වාචාලකම තිබුණාට මෙතන මේ කියවන්න එපා.
5: ඒක අපි වෙලා අපි තීරණය කරන්නේ. මුතුවා කොහොමද ඒක තීරණය කරන්නේ? පොහොර සංස්ථාව කරපු හොරකම්. ඒ ආයතන මොකද තමුන් නැසල කරලා තියෙන කියලා මට කියන්න. මොඩ කතා කියන මිනිස්සුකට අපිට පොඩි විනෝදයක් ගන්න සමහර වෙලාවට ආංශ කරන්න පුළුවන්.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. 20 and upgrade 20 and up. CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: දෙවන ජීවිතයේ නිවන මඟ හොයාගන්න දහම් මඟ ගමන් කරන්න.
7: ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න ලෞකික දියුණුව කරා යන්නත් ලෝකෝත්තර දියුණුව කරා යන්නත් දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ.
6: මගහැරුණු මොහොත ගැන පසුතැවෙන්නතුව ඊළඟ මොහොත ගැන සුවපතන්න.
7: ඔබ ධර්මයේ දකිනවා නම් ධර්මයේ හැසිරෙනවා නම් අදත් ඔබ බුදුන් දකින කෙනෙක්. පින්වතුනි අප්‍රමාදීව ධර්මයේ කරා යන්න උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
6: හෙටට එතන උතුම් පොසොන් පුන් පොහෝදා උදැස්සන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියත අහන්න.
8: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කගිල් ස්වෘත්තිරිවෙතින් මෙගාවට්ටා ප්‍රේමා කොත්තුමේ චිකන් රසති පහේ පැකික ඉතිරිය රුපියල් 185යි ස්ප්‍රයිට් ඉතිරිය රුපියල් 130යි මැජික් වැඩිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 230යි දීවා ෆ්‍රෙෂ් ජස්මින් ඇන් ලයිම් ඉතිරිය රුපියල් 100යි කගිල් ස්වෘත්තිරිවෙත
9: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
10: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්
11: බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
10: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
12: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
13: ගන්නවා ලයිසන් එක.
14: දැන් හරිනේ අමාරු.
11: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
10: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
11: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
12: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52%. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.75% පොලියක් ඕන හිටි ගෙවන්න බැරිය.
10: 13.19 කෝල් එකක් ගන්නකො.
12: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් වැඩ නීති නේද?
15: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් BBB- Stable Outlook.

0: දැනුන සුදු කොච්චි ගෙන ඒ දිස්නේ
1: දැනන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ රත්නපුර කුමර විදුහලේ 3 වසර ඉගෙන ගන්න නෙතුම් විහාස.

0: මේ මොරටුවෙන් ඩිෂෙන් කිහන්ස අමරසූරිය.
1: මිහිඳු සමිඳු කොසොන්දාක අපේ රටට වැඩම කළා. මිහිඳු දලා ගල උද දෙශගියා කතා කළා.
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

මේ සිින්දු ඇහෙනකුට මට කෙනෙක්ව මතක් වෙනවා. මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. එක වොයිස් මැසේජ් එකක්. මේ වොයිස් මැසේජ් එකේ තිබ්බා මට මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ ලස්සන සිින්දුවක් දෙන්න මාශී කියලා තමයි මැසේජ් එකේ තිබ්බේ. මැසේජ් එකේ වෙලා තිබ්බේ පන්නේ පිටියේ ස්වර්ණ වෙද ගෙදර. ස්වර්ණ මම අහගෙන නේද ඉන්නේ? ඔන්න ස්වර්ණ ඔයා ඉල්ලපු සින්දුව මම ඔයාට දෙනවා මේ විදිහට. ස්වර්ණ කිව්වා සීත අහගෙනලු ඉන්න මේ වෙලාවේ සද්දෙටම සීත අහගෙන ඉන්නවා කියලා තිබ්බා. ඉතින් ගොඩක් ආදරෙන් ස්වර්ණ ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. ඒ වගේම හයි මාෂි අක්කි අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මොරටුවේ නාලන්ද හොටෙල් එකෙන් ඔන්න මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මේ සින්දුවට එකතු කරගන්න දිගටම අහගෙන ඉන්න.

0: na Supiri Radio Double Up එක 7FM Breakfast Drive
1: අනුග්‍රහය
2: සරුපොළවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි
7: සුබ දවසක්
8: අලුත් වෙලා
7: පහසු වෙලා තෑගි වැඩි වෙලා
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
10: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
11: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලෝ වැජ බෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
15: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: එක වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගර් කින් එකට
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
4: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: දොරකුළු වැරෙන මතක සේප්පෝ
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නැහැ.
5: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
7: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ගවිලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
8: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න.

0: කඩුවෙල විනුදිලි නාරා.
1: බුදු සාදුට පුද කරන්න යමු අපි පන්සල්.
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අදම අමතන්න 011 467 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011 122 200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
6: Finishing වහලක් ලෙස කලර් අප් ලෝ වැජබෙනා
7: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
8: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
9: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
10: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0718 492 492 0718 492 477
11: CB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 011 541 411 411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
12: මේ දෙකක් දාගෙන එන්නද?
13: ඇයි කන් දෙක පුරවලා කන්නද?
12: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
13: අල්ලි වල්ලි වේ වේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට
14: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා
12: නෑනේ. අරේ වා
15: සින්දු සියත
14: ගියත් සැපයි දවලේ
16: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: තාමත් ඉස්කෝලයක්ද්දි ගෙදරින් සල්ලිල්ලනවද? ආයෙම එහෙම සල්ලිල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
2: සියතෝ පොකට් මනි.
1: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ කොළඹ විදුර විද්‍යාලයේ ඔදිල් විදස්සින් බෝකාවත්ත.
3: තිලුමින සෑයවදි ලම්නතෞතිතා භවනේ තම අමතගෙන තුන් නිවන් පතා වදිනේ.
1: මිෂනේ ලීලා කීෂා
3: මෙත්මල් පිපි දේවා සිත් තුල මෙත්මල් පිපි දේවා කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරේ.
1: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
2: සියත සත

0: किया था टॉप स्टोरी
1: कोटि हतक मद्रव समग गुवर्मक इन पास तेनकु अतरंग वठ රුපියල් 7 කෝටි 22 ලක්ෂයක හෂීස් සහ කුෂ් සමග ශ්‍රී ලංකික ගුවන්මගින් 5 දිනක අතරංගුවට ගෙන තිබෙනවා. ඒකට නායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ඔවුන් අදාළම තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණා. ඔවුන් විසින් හෂීස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 110ක් සහ කුෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 62ක ප්‍රමාණයක් රැගෙන විත් තිබූ බවයි ගුවන්තොටුපල පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේ. මද්‍රව්‍ය තොගය විදුරු බෝතල් 15ක් තුල අසුරා ඒවා කටුනායක ගුවන්තොටුපලේ නිකුත් කෙරෙන තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ මුද්‍රිත නම සඳහන් පොලිතින් බෑග් තුල අසුරා රැගෙන විත් තිබුණා. සැකකරුවන් සිවුදනා සහ සැකකාරිය අවුරුදු 30 වයස් සීමාවෙහි පසුවන කෑකළ ප්‍රදේශයේ පදිංචි කරුවන්. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා මීගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් විදෙස් පුවතක්. ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ සහ උතුරු ඊශ්‍රායලයේ ආසන්න ගුවන් සීමාවේ හඳුනා ගැනීමට අපහසු කුඩා ඩ්‍රෝන යානා භාවිත කරමින් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායල් හමුදාවට ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ඩ්‍රෝන යානාවලට පුපුරණ ද්‍රව්‍ය රැගෙන යා හැකි. ඒවා ඊශ්‍රායල් යුද ටැංකි, ගුවන් ආරක්ෂක පද්ධති සහ හමුදා සමාජකින් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබුණා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

තවත් අලුත් පැයක් පටන් අරගෙන. ඔව්, අලුත් පැයක් නේද? මේ මං හිතන විදිහට අපි දෙන්නගේ කීවෙනි පැයද? චට ගණන් කරලා බලන්න. ආදරය කරන කෙනෙක් ළඟ ඉන්නකොට වෙලාව කියන්නේ ඉතින් වෙලාව යනවා දැනෙන්නේ නැහැ නේද? හරි, එහෙනම් අපි අලුත් පැයක් මේ විදිහට පටන් ගමු. මේ සින්දුව අහගෙන ඉන්න ගමන් මට ඉක්මනට මැසේජ් එකකුත් එවලා තියන්න. මම බලාගෙන ඉන්නවා හවස 4 වෙන්න කලින් ඔබේ ආදරේ මේ පැත්තට මැසේජ් එකක් විදිහට එනකන් 0711 98 2 98 4ට එවන්න මැසේජ් එක.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය, සමෙහි රතුපැහැ ලප, විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පරිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
2: ඩෙංගු රෝගය පාලනය කර ගැනීම සඳහා නිවාස පරිශ්‍ර සහ ආයතන පරීක්ෂා කිරීම වැඩසටහන්ල නිරත වුණා. අපිට දිගින් දිගටම අනාවරණය වෙන්නේ රටේ මහජනතාව පොදුවේ මේ වසංගත තත්ත්වය පාලනය සඳහා ලබා දිය යුතු සහයෝගය ඔවුන්ගේ හැකි උපරිමයෙන් ලබා දෙන්නේ නැහැ කියන එක.
3: රෝහල් යම්කිසි පීඩාවකට පත් වෙලා තිබෙනවා. නමුත් තාම අපේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු ලේකාරී මණ්ඩලය දැනට ඒ කළමනාක් කරගෙන යනවා. නමුත් දිගට රෝගීන් සංඛ්‍යාව වැඩිනොත් එහෙම මේ රෝහල් වලට ලොකු බලපෑමක් ඇවිල්ලා මේ සේවාව යම් ආකාරයක හඩාවැටීමක් වෙන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
5: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
6: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: Hello, hi, මම Jason. Higher Studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පාව දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77.
8: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
9: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
10: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය
11: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත
12: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩි. අවසන් දිනුම් මෙදිමින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone නැතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න දිනන්න.
13: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
14: දෙවන ජීවිතයේ නිවන මඟ හොයාගන්න දහම් මඟ ගමන් කරන්න.
15: ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න, ලෞකික දියුණුව කරා යන්නත්, ලෝකෝත්තර දියුණුව කරා යන්නත් දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ.
14: මග හැරුණු මොහොත ගැන පසුතැවෙන්නතුව ඊළඟ මොහොත ගැන සුවපතන්න.
15: ඔබ ධර්මයේ දකින්නවනම්, ධර්මයේ හැසිරෙනවනම් අදත් ඔබ බුදුන් දකින්න කෙනෙක්. පින්වතුනි, අප්‍රමාදීව ධර්මයේ කරා යන්න උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
14: හෙටට දෙන උතුම් පොසොන් පුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියත අහන්න.
16: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
17: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්. ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතය මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
18: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
19: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
20: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
21: සියත පොකට් මනි අනුග්‍රහය
22: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
23: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් වක්ති ගීත රෙකෝඩ් කරලා ඉුවේ. මේ මහරගමෙන් විනුදිනි වින්හාරා.
24: අඹ සේවනේ මිහිඳු සාමිණු බණ දෙතරවා. සාදු සාදු සාදු ක්‍රියා එබන අසනවා.
23: මේ එක වසරින් ගෙන ගන්න ගම් පහෙන් නිසදි කුසල්ලා.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් මාම්ස් ජෝයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 390යි සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 150යි මිල්කා සම්පූර්ණ යොදේ සෑතික රිපිට ඉතිරි රුපියල් 200යි සිග්නල් ස්ට්‍රොන්ග් ටීත් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 120යි කාගිල්ස් ෆුඩ් සිටි
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රජරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යා කරමින්
3: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියත ධම්රස දහර පෝදා වැඩසටහන් මාලාව
4: හෙට උදැස්සන 6 සිට සජීවව සියත ටීවී තුලින්
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011832000 NIB the City University the place to be
6: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා හරියට හීරෝ ඩිලක්ස් 100 motorcycle එකක් බොරු තරන්නේ නෑනේ කලින්ම direct ගහපු ගමන් ස්ටාර්ට් සෙල් ස්ටාර්ට් නේ 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ ඕන් එන්ජින් අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ රිපෙයාර් කියන්නේ සල්ලි මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ

0: වැද්දගත්ම දේ ගාන. අදටත් හීරෝ ඩිලක්ෂක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එකක් නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111217000ට කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් වක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ රත්නපුර කුමාර විද්‍යාලේ නෙතුම් විහස් අමරතුංග.
3: මෙත් මල් පිවි දේවා සිත් තුල මෙත් මල් පිවි දේවා.
2: මේ මාතලේ ජාත්‍යන්තර පාසලේ කුල සනුල.

0: සියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 සීඩීබී රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
3: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114667222 අමතන්න.
4: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 0112123123.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: Shop and Win වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි.
8: TB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
9: ඇලුමිනියම්මනේ
10: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
11: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: සුබ දවස.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: ඇගි වැඩි වෙලා.
12: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
13: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
16: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
14: LOLC Finance හරියන්න හරිම තැන.
17: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
18: තමන් අකමැති දෙයට තමන්ගේ අකමැත්ත ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්.
19: බල කරන්න පුළුවන්.
18: බල කරන්න පුළුවන් හැම දෙයකටම. ඔළුව වරන්ඩ ඕනේ නැහැ හැමෝ. ඒ කිව්වවත් කියලා ඔළුව වරනවා. හැමෝම හැම දෙයකට ඔළුව වරන්ඩ ඕනේ නැහැ කිව්වම කියලා හරිය මන්දම කාටද කියන්නේ කියලා බලලා
20: තියෙනවා. මකලෝ සහ ලාවට සෙන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට.
21: මෙන්න මෙහෙමයි අපේ පොට්ටෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ මේ කොළඹ මියුසියස් පෙරපාසලේ රයලි රණවීර.

0: පස්සේ
1: මේ කඩුවෙල මිනදිලි නාරා
0: ඉද්ද සමන් මල් සුවඳ රෝස මල් නෙළමු නෙළමු දාත පුරා සුදු අරලිය මල්
1: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: ගතා ටොප් ස්ටෝරී
1: සියලු සුරසල් හෙට වැස්සේ හෙටට එදෙන පොසොන් පොහෝ දින නිමිත්තෙන් දෙවෙන පුරා පිහිටි සියලුම මත් පැන්හල් වසා තිබිය යුතු බවට සුරපතු කොමසාරිස් ජෙනරාල් එම්.පී.එන්.ඒ. ප්‍රේමරත්න පවසනවා. එ අනුව යළි මත් පැන්හල් විවෘත කිරීමට අවසර හිමිවන්නේ ලබන 30 වනදායි. රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව පසුගිය 26 වන දින සිට ජූලි 2 වන දින දක්වා අනුරාධපුර පූජා නගරයේ කේන්ද්‍ර කරගනිමින් පොසොන් සතිය ප්‍රකාශයට පත්කොට තිබෙනවා. පොසොන් සතිය තුළ එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂන් 4 තුළ පිහිටි සියලුම මත් පැන්හල් වසා තිබීමටද සුරපතු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නියෝග කෙරුණා. එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල සියලුම මත් පැන් බලපත්‍ර ලත් ස්ථාන යළි විවෘත කිරීමට අවසර හිමිවන්නේ ජූලි 3 වනදායි.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: සතියන්.

දැන් වෙලාව හවස 3:07. මේ ඉතින් අපි දෙන්නගේ අවසාන පැය නේද? මෙච්චර වෙලාවක් ඉතින් මං ඔබත් එක්ක හිටියනේ. මේ පැයත් මං ඔබත් එක්කම ඉන්නවා. හැබැයි ඉතින් ඔබේ ආදරේ මැසේජ් එකක් විදිහට මේ පැත්තට එවන්න ඕන. බලමු කවුද ඉන්නේ කියලා. සුබ දවසක් අපිත් ඔයාව අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා මේ වෙලාවේ මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. පුංචි බණ්ඩගේ ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. මේ හැන සින්දුවට එකතු කරගන්නම්. ඒ විතරක් නෙවෙයි, මාවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා ස්වර්ණ මැසේජ් එකක් කියවලා තියෙනවා පන්නිපිටියේ ඉඳලා. ඉතින් ස්වර්ණ ඔයාවත් එකතු කරගන්න මේ හැන සින්දුවට.

0: ප්‍රවෘති වලට එහා ගිය ප්‍රවෘති.
1: ඩෙංගු රෝගය පාලනය කර ගැනීම සඳහා නිවාස පරිශ්‍ර සහ ආයතන පරීක්ෂා කිරීම වැඩසටහන නිරත වුණා. අපිට දිගින් දිගටම අනාවරණය වෙන්නේ රටේ මහජනතාව පොදුවේ මේ වසංගත තත්ත්වය පාලනය සඳහා ලබා දිය යුතු සහයෝගය ඔවුන්ගේ හැකි උපරිමයෙන් ලබා දෙන්නේ නැහැ කියන එක.
2: රෝහල් යම්කිසි පීඩාවකට පත් වෙලා තිබෙනවා. නමුත් තාම අපේ වෛද්‍ය නිලධාරීන් ඇතුළේ කාර්ය මණ්ඩලය දැනට ඒ කළමනාක් කරගෙන යනවා. නමුත් දිගට රෝගීන් සංඛ්‍යාව වැඩිනොත් එහෙම මේ රෝහල් වලට ලොකු බලපෑමක් ඇවිල්ලා මේ සේවාව යම් ආකාරයක හඩාවැටීමක් වෙන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0711-327-777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
5: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7:00 මහජන සම්පත රටටම සම්පත.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112-200-200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
7: 20 and upgrade.
8: අලුත් song එකක්ද?
7: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
8: Upgrade වෙන්න laptops ගන්න Singer එකට අදම එන්න.
9: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බට මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
10: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
11: ගන්නවා ලයිසන් එක.
12: දැන් හරිනේ අමාරු.
9: වයිෆ් කේ කතත් පොඩ්ඩක් වැඩි.
8: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්.
9: හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා.
8: ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
9: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
10: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටි ගෙවන්න බැරිය.
8: 13.19 කෝල් එකක් ගන්නකො.
10: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
13: අපි
14: බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්න වලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
16: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9 වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5 කාලට සියත FM අහන්න.
17: සියත පොකට් මනි අනුග්‍රහය.
18: දරුවන්ගේ අනාගතයට සැනසිරිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 0.42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
19: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් වක්ති ගීත රෙකෝඩ් කරලා එව්වේ.
12: මේ මහරගම හයිලන්ඩ්ස් විද්‍යාලයේ කෙනෝද සිල්වා.
13: මේ හින්දු ශාමීදු කොසල්ඩාක අපේ රටට වැඩම කළා. මේ හින්දලා ගලන දේශීය කතා කළා.
12: මේ නුගේගොඩ සුජාතා විද්‍යාලයේ පහ වසර ඉගෙන ගන්න ජිනුලි අනුදිනි. ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
1: හිනාවෙන්න මෙන්න

0: හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
1: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222 Prime Residences.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
10: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
11: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් විදේ

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හිට දවසකට පළමු පියවරයි
3: Go Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Go Bank Debit Cards ගෙවන්න ගෙවන්න දිනන්න
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
5: දොරකුළු වැරෙන මතක සේප්පෝ
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
5: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
7: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න
8: මේ දෙකක් දාගෙන ඉන්නද
9: ඇයි කන් දෙක පුරවල කන්නද
8: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
9: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
10: නෑ සුනා සේවත බලා ගියා සුදු නුඹටම පෙවිලා
8: නෑනේ අරේ වා
11: සින්දු සියතයා
10: ගියත් සැපයි දවලේ
12: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල්

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඌවේ. මේ කඩුවෙල මහමෙවුනා පෙරපාසලේ අභිනිති හස්සය.
2: මින් තලහන්ද උදාඩුව දිනවා.
1: මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න
3: මල් සුගන්ධේ දම් සුගන්ධේ සිල් සුරංග මල් පාවෙලා ලැල්ලගහෝ ගාගරන්නේ ජාතියේ ජපානය
1: උපසමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: සියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 සීඩීබී රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: Stylish penumai mileage ekai dekama ekama ride eken electronic fuel injection taakshane samagin platina 100 head of weda karya david pierce motor company private limited
3: with hari giye hari matanata giye inda lolc eken ne loan ek gatte
4: math hariyanna kiyala hari tanatama yannone
5: lolc finance hariyanna hari matana
6: වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
7: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
8: හිතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මෙව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
9: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරුවට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් තහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහමුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
10: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 732 1000 NIBM The City University The place to be.
11: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා TV, fridge, washing machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, කෙවන්න, දිනන්න.
12: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
13: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
14: SLT Mobitel Pure TV නිල විකාශක.
15: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
16: ඔයා මොනා දන්නේ ෆුට්බෝල් කර දන්නවද?
17: ෆුට්බෝල් ගහන්නේ
16: කකුලේ.
17: අරිනේ ඒකට බෝලයක් ඕනේ.
16: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ.
17: මම දන්නවා මෙසි යන.
16: මෙසි කරදද? හදරේ ලෝකෙ හැම ටීම් එකෙන් මෙසි තමයි ගහන්නේ.
17: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ උනේ බ්‍රිතාන්‍යේ.
16: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල.
18: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
19: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ රත්නපුර කුමර විදුහලේ 3 වසර ඉගෙන ගන්න නෙතුම් විහාස.

0: වගේ මොරටුවෙන් ඩිෂෙන් කිහන්ස අමර සූරිය
1: මිහිඳු සමිඳු කොසොන්දාක අපේ රටට වැඩම කළ මිහිඳලා ගල උද ශගියා කතා කළ
0: උපසමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

හවස 3යි විනාඩි 54යි වෙලාව. බලන්නකෝ ඉදින්නේ වෙලාව. එක තැනක ඉන්නව නෑ. නවතලා තියාගන්න හැදුවා. නවතින්නේ නෑ. ඉතින් අද දවසට මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්න. හැබැයි ඉතින් හෙට දවසේ මං ආපහු එනවා. යන්න කලින් මැසේජස් ටිකක් දිනවා මතක් කරන්න. බලමු කවුද ඉන්නේ කියලා. පිළිමතලාවේ අටෝ බත්කඩේ සද්දටම සීත දාලා තියෙන්නේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා මේනක ජයසේකර මැසේජ් එකක් එවලා තියෙනවා. ලස්සන සින්දුවක් ඕනේ කියලා දිනා. අනිවාර්යයෙන්ම දෙන්න. මේ ඇහෙන සින්දුව එකතු කරගන්නවා. ගොඩාක් ආදරෙන්. ඒ වගේම මාත් මේ වෙලාවේ අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මැසේජ් එක එවලා තියෙන්නේ ලක්ෂ්මන්. ලක්ෂ්මන් එතකොට තමරා නිශානි කියන කට්ටියව එකතු කරගන්න කියලා දෙනවා. ඉතින් එකතු කරගන්න මේ ඇහෙන සින්දුවට. එහෙනම් අදට යන්න තමයි ලෑස්ති වෙන්නේ. යන්න කලින් කියන්න තියෙන හැවදාම කියන දේ සතුටින් hina වෙලා පරිස්සමට ඉන්න. තව දෙයක් තියෙනවා මාවත් මතක තියාගන්න. මම ආශී.

0: كان سياتا.
1: අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා
2: සිදහගනින්න වෙලාව හවස හතරයි.

0: මාස 4යි විනාඩි 11යි.
1: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසීලා සමරවීර.
2: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
1: ඩෙංගු මාරාන්තිකයි. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
3: ජනාධිපතිවරයා ලෙස මට ජනතාව ඡන්දෙ දීලා තියෙනවනේ. මාව ප්‍රශ්න කරන්න අයිතිය අපේ රටේ ජනතාවට තියෙනවා.
4: වරායේ ගොඩබාන විලට තෙල් ටික ලබා දෙනවයි කිව්වා. බදු ටික ඔක්කොම ඉවත් කරනවයි කිව්වා.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: මේ නොදන්න දේවල් නොකිය ඉන්න කට වාචාලකම තිබුණාට මෙතන මේ කියවන්න එපා.
6: ඒක අපි වෙලා අපි තීරණය කරන මුතුවා කොහොමද ඒක තීරණය කරන්නේ? මොහොර සංස්ථාව කර මොහොරකම. ඒ ආයත මොකද තමුන් හන්සල කරලා තියෙන කියලා මට කියන්න. මොහොර කතා කියන මිනිස්සුකට අපිට පොඩි විනෝදයක් ගන්න සමහර වෙලාවට ආංශ කරන්න පුළුවන්.
1: සෑම දිනකම උදෑසන 6යි 10, දහවල් 12, සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගල් හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
9: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand තැවිලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
10: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718 492 0.711 327 777.
11: දෙවන ජීවිතයේ නිවන මඟ හොයාගන්න දහම් මඟ ගමන් කරන්න.
12: ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න, ලෞකික දියුණුව කරා යන්න, ලෝකෝත්තර දියුණුව කරා යන්න දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ.
11: මග හැරුණු මොහොත ගැන පසුතැවෙන්නේ නැතුව ඊළඟ මොහොත ගැන සුවපතන්න.
12: ඔබ ධර්මයේ දකිනවා නම්, ධර්මයේ හැසිරෙනවා නම් අදත් ඔබ බුදුන් දකින කෙනෙක්. පින්වතුනි, අප්‍රමාදීව ධර්මයේ කරා යන උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
11: හෙටට දෙන උතුම් පොසොන් පුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිතහන්න.
13: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කගිල් ස්වර්ත්‍රිපතින් මෙගාවට්ටා ප්‍රේමා කොත්තුමේ චිකන් රසති 5 පැක් එක ඉතිරිය රුපියල් 185යි. ස්ප්‍රයිට් ඉතිරිය රුපියල් 130යි. මැජික් වැඩිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 230යි. දීවා ෆ්‍රෙෂ් ජස්මින් ඇන් ලයිම් ඉතිරිය රුපියල් 100යි. කගිල් ස්වර්ත්‍රි.
14: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
15: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
16: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
17: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
18: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
19: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
20: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
21: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
22: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
23: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
24: සියත පොකට් මනි අනුග්‍රහය.
25: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තාවර තැන්පත්. තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න.

0: කඩුවෙල විනුදිලි නාරා.
1: බුදු සාදුට පුද කරන්න යමු අපි පන්සල්.
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: හවස 4:30.
1: අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රචරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යාකරමින්
2: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්බව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියද දම්රස දහර පෝදා වැඩසටහන් මාලාව
1: හෙට උදැස්සන 6 සිට සජීවව සියත ටීවී තුලින්.
3: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ රත්නපුර කුමර විදුහලේ 3 වසර ඉගෙන ගන්න නෙතුම් විහාරසේ.

0: ඇතුලේ මොරටුවෙන් ඩිෂන් කිහංස අමර සූරිය
1: මිහිඳු සමිඳු කොසොන්දාක අපේ රටට වැඩම කළ මිහිඳලා ගල උද ශගියා කතා කළ
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.112200 NIBM The City University The place to be.
0: TB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0.115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
5: ෆිනිෂින්ග් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවේ. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින්ග් වහලක් නම් කලරම්.

0: වොරන්ටියටනගැනෙන අවුදු පහක්නතන් කිලෝමිටර් ඇත්තද රටපුරාම හීරෝ ඒජන්ස් ලයින්නවන බින්දුව එකයි දෙසියයි හත්දාට කෝල්ලයක් ගහන්න ඒකත් ගහපු ගමන් ස්ටාර්ට්
1: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ගෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනාගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනාගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩිය අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න දිනන්න

0: හවස 4යි විනාඩි 53යි.
1: සියද පාත්‍රේ විධාසා උදේ 7යි 50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: Shop and win within rupiyal million 5ක් වටිනා BAW electric motor එකක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න.
4: කාගිල්ස් ඒ අනුවන තීරණය ඔබේ දේමාපියන් මහාමගට දිගමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා TV, fridge, washing machine, මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕන මතයකට cash වෙනුවට card එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න කෙවන්න දිනන්න.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.

0: නුන දසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතා hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: තමන් අකමැති දෙයට තමන්ගේ අකමැත්ත ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්.
1: බල කරන්න පුළුවන්.
3: බල කරන්න පුළුවන් හැම දෙයකටම ඔළුව වනන්න ඕනේ නැහැ හැමෝම. කිව්වොත් කියලා ඔළුව වරන. හැමෝම හැම දෙයකටම ඔළුව වරන්න ඕනේ නැහැ ගම. කියලා ඔයාලේ වන්දම කාටද කියන්නේ කියලා බලලා
4: තියෙනවා.
5: ආ මකලෝ සහ ලාවට සෙන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට.
1: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න

0: කඩුවෙල මිනුදිලි නාරා.
1: බුදු සාදුට පුද කරන්න යමු අපි පන්සල්.
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: theater top story
1: pala tunukata millimeter 75 ikma bu wassi බස්නාහිර සවරගමෝ සහ වයඹ පළාත් වලත් ගල්ල මාතර මහනුවර සහ නෝරේලිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක පස්වරු දෙකින් පසුව වැසි හෝ කිකුරුම් සහිත වැසි හට ගනු ඇතේ. දැන් විදෙස් පොතක්. හිස්බොල්ලා සංවිධානයේ නව ඩ්‍රෝන තර්ජනයට මුහුණ දීම සඳහා ඊශ්‍රායල් හමුදාව නව ප්‍රතිචාර ක්‍රම සොයමින් සිටිනවා. යුද විශ්ලේෂකින් සඳහන් කළේ එම තාක්ෂණය රුසියා යුක්රේන යුද්ධයේදීද භාවිත වූ ක්‍රමයකට සමාන බවයි. ලෙබන්නේ දකුණු ප්‍රදේශයේ සහ උතුරු ඊශ්‍රායලයේ ආසන්න ගුවන් සීමාවේ හඳුනා ගැනීමට අපහසු කුඩා ඩ්‍රෝන යානා භාවිත කරමින් හිස්බොල්ලා සංවිධානය ඊශ්‍රායල් හමුදාවට ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ඩ්‍රෝන යානාවලට පුපුරන ද්‍රව්‍ය රැකෙන යා හැකි. ඒවා ඊශ්‍රායල් යුද ටැංකි ගුවන් ආරක්ෂක පද්ධති සහ හමුදා සමාජකින් ඉලක්ක කර එල්ල කර තිබුණා. සාමාන්‍ය ඩ්‍රෝනවලට වඩා මෙම ඩ්‍රෝන හඳුනා ගැනීම ඉතා අපහසු වනවා. ඒට හේතුව වන්නේ එම ඩ්‍රෝන යානා රේඩියෝ සංඥා මගින් නොව දිගු ෆයිබර් ඔප්ටික් කේබලයක් හරහා පාලනය වීමයි. සිතමිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB

mergem pe mare.

0: පවස පහයි විනාඩි 13යි.
1: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
2: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා. 1, 2, 3 සහ 4. ඒ නිසා අපට ජීවිත කාලය තුළදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැක.
1: ඩෙංගු මාරාන්තිකයි.
3: ඩෙංගු රෝගය පාලනය කර ගැනීම සඳහා නිවාස පරිසර සහ ආයතන පරීක්ෂා කිරීම වැඩසටහනල නිරත වුණා. අපිට දිගින් දිගටම අනාවරණය වෙන්නේ රටේ මහජනතාව පොදුවේ මේ වසංගත තත්ත්වය පාලනය සඳහා ලබා දිය යුතු සහයෝගය ඔවුන්ගේ හැකි උපරිමයෙන් ලබා දෙන්නේ නැහැ කියන එක.
4: රෝහල් යම්කිසි පීඩාවකට පත් වෙලා තිබෙනවා. නමුත් තාම අපේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය දැනට ඒ කරමනක් කරගෙන යනවා. නමුත් දිගට රෝගීන් සංඛ්‍යාව වැඩිනොත් එහෙම මේ රෝහල් වලට ලොකු බලපෑමක් ඇවිල්ලා මේ සේවාව යම් ආකාරයක කඩාවැටීමක් වෙන්න පුළුවන්.
3: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
5: 20 and upgrade.
6: අලුත් සොංග එකක්ද?
5: නෑ, දැන් සිංගර් එකකින් Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 and upgrade.
7: Upgrade වෙන්න laptops ගන්න. සිංගර් එකට අදම එන්න.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: Shop and Win වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර රථයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි.
10: දෙවන ජීවිතේ නිවන මඟ හොයාගන්න දහම් මඟ ගමන් කරන්න.
11: ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න ලෞකික දියුණුව කරා යන්න, ලෝකෝත්තර දියුණුව කරා යන්න දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ.
10: මග හැරුණු මොහොත ගැන පසුතැවෙන්නතුව ඊළඟ මොහොත ගැන සුවපතන්න.
11: ඔබ ධර්මයේ දකිනවනම්, ධර්මයේ හැසිරෙනවනම් අදත් ඔබ බුදුන් දකින කෙනෙක්. පින්වතුනි, අප්‍රමාදීව ධර්මයේ කරා යන උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
10: හෙටට එතන උතුම් පොසොන් පුන් පොහෝදා උදැස්සන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියත අහන්න.
12: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
13: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
14: දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
13: කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
15: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
16: ගන්නවා ලයිසන් එක.
17: දැන් හරිනේ අමාරු.
14: වයිෆ් ගේ කටත් පොඩ්ඩක් වැඩි.
13: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
14: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 111.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 114.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
10: මේ කොළඹ විදුර විද්‍යාලයේ ඔදිල් විදස්සින් බෝකවත්ත
18: තිලුමින සෑයවදි සම්නතෝතිතා භවනේ තම අමතගෙන තුන් නිවන් පතා වදිනේ
10: මිෂනේ ලීලා කීෂා
18: මේ

0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
1: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
2: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි, අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
5: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: සියත සතියන්තය.

0: ඇත්තෙත් නැහැ.
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහල.

0: ඇ්පකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන්න අය
2: මේ දෙකක් දාගෙන එන්නද ඇයි කන් දෙක පුරෝල කන්නද සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
3: අල්ලිවල්ලි වේ එකක් දාන්නෝ නෑ සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
4: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
2: නෑනේ අරේ වා
3: සින්දු සියතයා
4: ගියත් සැපයි දවලේ
2: එකම ආටිස්ගේ සින්දු

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් වක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ මහරගමින් විනුදිනි වින්හාරා.
2: අබ සෙවනේ මිහිදු සමින් බණක් දෙසරවා. සාදු සාදු සාදු ක්‍රියා එබන අසනවා.
1: මේ එක වසරින් ගෙන ගන්න ගම්පහෙන් නිසති කොසල්ලා.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB1 රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: තායිලන්ඩ් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0721 132 77.
5: Shop and Win වෙතින් රුපියල් මිලියන 5ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර අතයක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි
6: CB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
7: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 732 1000. NIB in the City University, the place to be.
10: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
11: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
12: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියපර පොකට් මනි.
15: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් වක්ති ගීත රෙකෝඩ් කරලා එව්වේ. මේ රත්නපුර කුමාර විද්‍යාලේ නෙතුම් විහස් අමරතුංග.
16: මෙත් මල් පිවි දේවා සිතුල, මෙත් මල් පිවි දේවා.
15: මේ මාතලේ ජාත්‍යන්තර පාසලේ කුල සනුල.
16: මල්

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: කෝටි හතක මද්‍රව සමග ගුවන් මගින් පස් දෙනෙකු අත්අඩංගුවට වසරාග ඩෙංගු ජලි ව්‍යාප්ත වන ලකුණු
2: දැඩි පාලනයක් කරගන්න පුළුවන් වෙයි කියලා අපි ලොකු විශ්වාසයක් තියෙනවා
1: සජිත්ගෙන් චෝතනා
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවලට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
3: ඩෙංගු රෝගය පාලනය කර ගැනීම සඳහා නිවාස පරිසර සහ ආයතන පරීක්ෂා කිරීම වැඩසටහනක් නිරත වුණා. අපිට දිගින් දිගටම අනාවරණය වෙන්නේ රටේ මහජනතාව පොදුවේ මේ වසංගත තත්ත්වය පාලනය සඳහා ලබා දිය යුතු සහයෝගය ඔවුන්ගේ හැකි උපරිමයෙන් ලබා දෙන්නේ නැහැ කියන එක.
4: රෝහල් යම්කිසි පීඩාවකට පත් වෙලා තිබෙනවා. නමුත් තාම අපේ වෛද්‍ය නිලධාරීන් ඇතුළේ කාර්ය මණ්ඩලය දැනට ඒ කරමනක් කරගෙන යනවා. නමුත් දිගට රෝගීන් සංඛ්‍යාව වැඩිනොත් එහෙම මේ රෝහල් වලට ලොකු බලපෑමක් ඇවිල්ලා මේ සේවාව යම් ආකාරයක කඩාවැටීමක් වෙන්න පුළුවන්.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
5: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල්, ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 378 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.

0: Anuna da sugu kotigena e Disney.
1: Danen Anna. Satya dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak adare.
3: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
5: දෙවන ජීවිතේ නිවන මග හොයාගන්න දහම් මග ගමන් කරන්න.
6: ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න ලෞකික දියුණුව කරා යන්න ලෝකෝත්තර දියුණුව කරා යන්න දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ.
5: මග හැරුණු මොහොත ගැන පසුතැවෙන්නතුව ඊළඟ මොහොත ගැන සුවපතන්න.
6: ඔබ ධර්මයේ දකිනවා නම් ධර්මයේ හැසිරෙනවා නම් අදත් ඔබ බුදුන් දකින කෙනෙක්. පින්වතුනි අප්‍රමාදීව ධර්මයේ කරා යන්න උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
5: හෙටට දෙන උතුම් පොසොන් පුන් පොහොදා උදැස්සන හතට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියත අහන්න.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
8: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
9: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
10: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
9: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
11: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි. කලින්ම ඩිරෙක් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර 60,000ක් දුවනවනේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේරු. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2007000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
5: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඌවේ. මේ කොළඹ මියුසියස් පෙරපාසලේ රයනි රණවීර.

0: මේ කඩුවෙල මිනදිලි නාරා
1: දසමන් මල් සුවඳ රෝස මල් එළමුණල මුදත පුරා සුදු අරලිය මල්
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: أتى.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
2: සිතාගනින් වෙලාව හවස 6:30යි.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: වසර අග ඩෙංගු ජලි ව්‍යාප්ත වන ලකුණු. කෝටි 7ක මත්ද්‍රව්‍ය සමග ගුවන් මගින් 5 දෙනෙකු අත්අඩංගුවට. සජිත්ගෙන් චෝදනා. ට්‍රම්ප්ගෙන් ඉරානයට යලි තර්ජන.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය හෙටට යෙදී තිබෙනවා. මෙවර ජාතික පොසොන් උත්සවය පැවැත්වෙන්නේ ඓතිහාසික මිහින්තලා පුදබිම අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින්. ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් 3182 දෙනෙකු ඇතුළු 3500කට අධික පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදවීමට නියමිත බවයි උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක්සී ධනපාල සඳහන් කළේ. පොසොන් පොහොය නිමිත්තෙන් සියත ටීවී සංවිධාන කරන දම්රස දහර පොහොය වැඩසටහන අනුරාධපුර ජයශ්‍රීමා බෝධීන් වහන්සේ අභ්‍යසදී සහ සිතල්පව රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. එම පූජා භූමි දෙක කේන්ද්‍ර කරගනිමින් හෙට දවස පුරා ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, කාව්‍යමය ධර්මදේශනා ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මේ සිතල්පව රජමහා විහාරස්ථානයේ සිට තොරතුරු ගෙනෙන සියත මාණ්ඩලික වාර්තාකරු තරංග ප්‍රසාද් හේරත්.
3: යාල වනාන්තරයේ මැද්දේ පිහිටලා තියෙන ඉතාමත් විශේෂ පින්බිමක තමයි මෙවර අප සජීව විකාශය ගෙන එන්නේ. ඒ වගේම අනුරාධපුර උතුම් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අධේශ සිටත් අපේ කණ්ඩායමක් සජීව විකාශයෙන් ගෙන එනවා මේ පොහොයත් එක්ක. අප තමිල සිද්නමේ ඓතිහාසික සිතල්පව රජමහා ස්ථානයේ සිට ඉතාමත් සුවිශේෂී සද්ධර්ම දේශනාවන්, ඒ වගේම තවස 1 සිට 3 දක්වා උතුම් සදහම් සාකච්ඡාවක්,

0: එවනදින් සිට ජූලි දෙවනදා දක්වා අනුරාධපුර පූජා නගරයේ කේන්ද්‍ර කරගනිමින් පොසොන් සතිය ප්‍රකාශයට පත් කොට තිබෙනවා. පොසොන් සතිය තුළ මිහින්තලේ මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මහවිලච්ඡය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හතර තුළ පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබීමටද සුරපදු කොමසාරිස් චිරුණාල්වරයා විසින් නියෝග කෙරුණා. එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල සියලුම මත්පැන් බලපත්‍ර ලත් ස්ථාන යළි විවෘත කිරීමට අවසර හිමිවන්නේ ජූලි 3 වනදායි. එම දිනයන්හිදී සිය සුරබදු බලපත්‍ර ලත් ස්ථාන වැසීමට කටයුතු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩ කරනු ලබන යම් සුරබදු බලපත්‍ර ලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධ තොරතුරු 19:13 කෙටි දුරකථන අංකයට දැනුම් දිය හැකි. ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. පොසොන් පොහ වෙනුවෙන් දිවයින පුරා මෙවර විට දන්සල් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් සීඑස් මුතුකොඩ පැවසුවේ හෙට සහ අනිතා දන්සල් පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිත බවයි.
1: අවස් ඔබ ලබා දෙන දන්සල් සම්බන්ධයෙන් ලියාපදිංචි කිරීම සිදු කරන මැතිනම් අද දිනේ පුරාවට අපට අදාළ සෞඛ්‍යවෙන්දරි කාර්යාලයට ගොස් දන්සල් ලියාපදිංචි කිරීම සිදු කරගන්න විකාශ පිළිබඳ සිටිනවා. ඒ වගේම මෙම දිනවල දිවයිනේ විවිධ රෝග පැතිරීම පවතින විශේෂයෙන්ම ජලය සහ ආහාර මගින් බෝවන රෝගත් විශාලයෙන් පැතිරෙනවා. ඒ වගේම ඩෙංගු රෝගයක් දරුණු ලෙස සෝවීම පවතිනවා. එම නිසා ඔබ ලබා දෙන දන්සල් සෞඛ්‍ය ක්‍රමානුකූලවම පැවැත්වීම ඉතා වැදගත් වෙනවා.
0: මේ අතර අනුරාධපුර සහ මිහින්තලේ දක්වා අද සිට අනිද්දා දක්වා විශේෂ ප්‍රවාහන සේවාද ක්‍රියාත්මකයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය සඳහන් කළේ අතිරේක දුම්රිය ගමන් බාර කිහිපයක්ද ක්‍රියාත්මක බවයි. නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ඩෙංගු රෝගය යළි ව්‍යාප්ත වීමක් සිදු විය හැකි බව රජය පවසනවා. සෞඛ්‍ය නියෝජ්‍ය මාධ්‍ය හංසක විජේමුණි මේ බව සඳහන් කළේ මාධ්‍යවේද අදහස් දක්වමින්.
2: පස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ගත්තහම ඒක මුළු රටේම ඉන්න ඩෙංගු රෝගීන් ප්‍රමාණය 50%. එතකොට බස්නාහිර පළාත සහ විශේෂයෙන්ම අනිකුත් නාගරික ස්ථානවල තියෙන රෝහල්වල ඩෙංගු රෝගීන් ඇතුළත් කරන වාට්ටුවල රෝගීන්ගේ ඇතුළත් වීමේ ලොකු ඉහළයාමක් තියෙනවා. අපි වෙනත් වාට්ටු ඒ සඳහා යොදා ගැනීමට ක්‍රියා කරලා තියෙනවා අවශ්‍ය වුණොත්. ඒක නිසා අපිට මේක මැනේජ් කරගන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා ඇසළ පින්කම් මාසය වෙනකොට මේ ඩෙංගු සම්පූර්ණයෙන්ම වගේ අපේ ප්‍රදේශයෙන් මර්ධනය කරගන්න පුළුවන්. ඒක මේ සැරේ කොහොම හරි මේක යට ගියත් අයිත් නොවැම්බර් දෙසැම්බර් මාසවල අයිත් ලොකු ප්‍රමාණයකින් හිස් ඔසවන්න ඉඩ තියෙනවා. ගොඩක් දියුණු සිංගප්පූරු වගේ රටවල පවා ඩෙංගු තියෙනවා. මේක නිසා මේක 100%කින් මර්ධනය කරන්න බැරි වෙයි. නමුත් දැඩි පාලනයක් කරගන්න පුළුවන් වෙයි කියලා අපි ලොකු විශ්වාසයක් තියෙනවා.
0: ඩෙංගු වැළදීමෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ මෙවන විට ඩෙංගු රෝගීන් 52,068 දෙනෙකු වාර්තා වී ඇති බවයි. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කෙන් 10,839 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,113ක්. දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 124ක් අධී අවධානම් තත්ත්වයන් ඇති බවට හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. මැතිවරණ සමයේ ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ තිස්ස මහරාම ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.
3: බොහෝම අමාරුවෙන් නිෂ්පාදන කටයුතු කරලා අද වෙන විට ගොවියට ස්ථාවර බිලක් නැහැ, සුදුසු බිලක් නැහැ. මේකේ ප්‍රශ්නේ වන්නේ මේ ජනතාවට සහන ලබා දෙන එකට දෝෂාරෝපණය කරන අය. ඒ අය ජනතාවගේ සහන ගැන කතා කරනවා මැතිවරණ කාලේ. හැබැයි ජනතාවගේ කරපිටි විවිධ තනතුරු වලට ගියන් පස්සේ ජනතාව අමතක කරනවා.
0: සොරුන්ට දඬුවම් ලබා දෙන ආණ්ඩුවක් පත්ව ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.
4: මට හිතෙන්නේ අපිට විවිධ යෝජනා එනවා. යෝජනා වැරදි විදිහට අර්ථකථනය කරනවා. ඒකයි මේ තියෙන්නේ. ඒ නිසා අපිට විවිධ අයට විවිධ සහනාධාර ලබා දීම සඳහා වෙච්ච යෝජනා අවිල්ල තියෙනවා. අපි ඒ යෝජනා සලකා බලන්නේ ඒවට අවශ්‍ය කරන වටපිටාවත් එක්ක. ආණ්ඩුවට එක නීතියක්, අනිත් අයට එක නීතියක් කියලා කියන විපක්ෂර කියන්න ඕනේ. වෙනස් වෙන නීතිය ක්‍රියාත්මක වෙන කොහොමද කියලා කියන්න කියලා. දැන් ඇවිල්ලා තියෙන හොරුන්ට දඬුවම් දෙන ආණ්ඩුව. උසාවිය තීරණ දෙනකොට කෑ ගහලා හරියන්නේ නැහැ.
0: සහල් ගැටලුවට ආණ්ඩුව ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් පැවසුවේ.
5: වසන්ත සමරසිංහ ඇමතිතුමා, එතුමාට වසන්තයේ දැන් උදා වෙලා තියෙනවා රටට ගෙනාපු හාල් එක. මේ ගෙනාපු හාල් වෙළඳපොළට දාගන්න බැරි වෙලාද කියලා අපිට සැකයක් තියෙනවා. ඒක නිසාද මේ රජේසේකයොන්ට දැන් මේ හාල් ටික දෙන්න හදන්නේ?
0: ආණ්ඩුවට ආර්ථික ගැටලුව කළමනාකරණය කිරීමට නොහැකි බවයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිරාභය වර්ධන පැවසුවේ.
6: රනිල් වික්‍රමසිංහ අගමැති කාලෙත් එතුමා හඳුන්වලා දුන්නා මිල සූත්‍රයක්. ලූකේ තෙල් වැඩි වෙනකොට වැඩි වෙන්න

0: ලෝකයේ අඩුවෙනකොට අඩුවෙන්න. ඉතින් එදා ඒ සූත්‍රය පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ මේ ළමයින්ට. මයිතරෝ දැන්වත් තේරුම් අරගත්තොත් හොඳයි. ඉතින් බලපොරොත්තුක් නැති වුණාම මොනවද වෙන්නේ කියලා හිතාගන්න බෑ. ඉතින් ඒ ළමයින්ට තේරෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ.
1: මේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සොරවීරා.
2: ජාතික ජනබලවේගයේ අපි කෑ ගහන්නෙත් නැහැ, අපි කලබල වෙන්නෙත් නැහැ. අපට ලැබුණු ජනවරම තීරුම් ගනිමින් අපි ඉදිරියට යන දේශපාලන ව්‍යාපාරයක්.
1: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සිද්දොළවත්ත පළකලේ මෙවන් අදහසක්.
3: අද මේ අඳු කොච්චර ආර්ථිකය නංගල තියෙනවා නම් හාල් කිලෝ 20 ගෙවයි යන තත්ත්වෙට පත් කරලා තියෙනවා මිලදී ගන්න. ඒ තත්ත්වෙට පත් කරලා තියෙනවා මේ රටේ රාජ්‍ය සේවකයන්.
1: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට තවමත් ආණ්ඩුවේ සූදානමක් නොමැති බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය පවසනවා. එහි සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමියන් මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
4: අපි කියන්නේ ඒ සැලසුම් සහිතව යන්නේ කියලා. සැලසුම් හතර ජනවාරි පළවෙනිදාට මේ ක්‍රියාත්මක වෙනවා නම් අඩුම තරමින් අගෝස්තු මාසය වෙනකොට සැලසුම් සකස් කිරීම අවසන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා මිද්‍රණය කළා බෙදා හැරලා ගුරුවරු පුරන දැන් ජුනි මාසයේ ගුරුවරු පුහුණු කරන්නයි සූදානම් තිබුණේ, ආරමුණු තිබුණේ. තව මොඩියුල් හදලා නැහැ. ගුරුවත් පොත් හදලා නැහැ. විෂය නිර්දේශ හදලා නැහැ. එතකොට ඒ විෂය නිර්දේශයට කොහොමද ජුනි මාසයේ කියන්නේ? ජුනි මාසයේ ඉවරයි. අද 28. එතකොට ඔය කියන ඉලක්ක එනවද? අපි ඒකයි කියන්නේ. අවම තරමින් අපි දැන් අගෝස්තු දක්වා. අගෝස්තු වෙනකොට මේ සියලු විෂය නිර්දේශ ඒ වගේම ගුරුවත්පත් මොඩියුල ලකුණු දෙීම නැත්නම් ඩිවයිස් පිළිබඳව මාර්ගෝපදේශක හදලා ඉම කළා ගුරුවරු පුහුණු කරන්න. තව මාස හතරක් තියෙනවා.
1: ඇතැම් පාසල් වලට තවමත් අන්තර්ජාල පහසුකම් පවා නොමැති බවයි විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව පැවසුවේ.
5: අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡාවක් තිබිලා නිවේදනයක් නිකුත් කරලා දෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ 2027 වසරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න සියලු කටයුතු සූදානම් කියලා. ඔහු කියලා තියෙනවා පාසල් 6375කට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය උපකරණ ලබා දීලා අවසන් කියලා. අපි කියනවා ඔව් සමහර උපකරණ ලැබුණා. අවුරුදු ගණනාවකට කලින් කරපු සැලසුම් වල හැටියට සමහර උපකරණ ලැබුණා. හැබැයි තාමත් ඒ උපකරණ විශේෂයෙන්ම සුහුරුපුරු ලැබුණා. ඒ සුහුරුපුරුව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය අන්තර්ජාල සම්බන්ධතාවය තාම සමහර පාසල් වලට දීලා නැහැ. උපකරණ විතරක් තිබුණට ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න බෑ. අන්තර්ජාල සම්බන්ධතාවයත් ඕනේ.
1: රුපියල් 7,22,00,000ක හෂිස් සහ කුෂ් සමග ශ්‍රී ලාංකික ගුවන් මගින් 5 දිනකුව අතරංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඔවුන් අදාළියම තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. ඔවුන් විසින් හෂිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 110ක් සහ කුෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 62ක ප්‍රමාණයක් රැගෙන විත් තිබූ බවයි ගුවන් තොටුපළ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේ. මද්‍රව්‍යතෝගේ විදුරු බෝතල් 15ක් තුළ අසුරා ඒවා කටුනායක ගුවන්තොටුපළේ නිකුත් කෙරෙන තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ මුද්‍රිත නම සඳහන් පොලිතින් බෑග් තුළ අසුරා රැගෙන විත් තිබුණා. සැකකරුවන් සිවුදනා සහ සැකකාරිය අවුරුදු 30 වයස් සීමාවෙහි පසුවන කෑකල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන්. ඇමරිකානු හමුදාව විසින් සාර්ථකව ආරම්භ කළ හමුදා ක්‍රියාමාර්ගය සම්පූර්ණ කරන ලෙස බල කළ හැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හොමු සමුද්‍ර සන්ධියේදී පැනමා තජය සහිත නෞකාවකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු ඇමරිකාව විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවයි. ඇමරිකාව විසින් එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස කුවේටය සහ බහරේනය වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරානය පැවසුවා. ට්‍රම්ප් සඳහන් කළේ ඇමරිකාව විසින් තවදුරටත් ප්‍රහාර එල්ල කළහොත් ඉරානයේ පැවැත්ම පිළිබඳ සහතික විය නොහැකි බවයි. මේ අතර ලෙබනනයේ ඇතුළු සියලු පෙරමුණුවල යුද්ධය අවසන් කළ යුතු බව ඉරානය යළි අවධාරණය කර තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍ය අබාස් ආරක්චි මේ බව සඳහන් කළේ ඉරාකයේ බැග්දාඩ්හි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්. ඊශ්‍රායලය තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම කනගාටුදායක තත්වයක් බවයි ඔහු පැවසුවේ. ඉරානය සහ ඇමරිකාව අතර එළඹී එකඟතාවයට අනුව ප්‍රහාර නතර කිරීම, සටන් විරාමය ක්‍රියාත්මක කිරීම සහ අත්පත් කරගෙන ඇති ප්‍රදේශවලින් ඉවත්වීම සහතික කිරීම සම්බන්ධයෙන් ඍජු වගකීම ඇත්තේ ඇමරිකාවට බවයි අබාස් ආරක්චි පැවසුවේ. ඊශ්‍රායලය සඳහන් කළේ ඉරානයේ සහාය ලබන ලෙබනනයේ හෙස්බොල්ලා සංවිධානයේ හැකියාවන් දුර්වල කිරීමේ මෙහෙයුම් හේතුවෙන් තම හමුදා ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ තවදුරටත් රැඳී සිටින බවයි. ලෙබනනයේ දකුණු ප්‍රදේශය සහ උතුරු ඊශ්‍රායිල අසන්න ගුවන් සීමාවේ හඳුනා ගැනීමට අපහසු කුඩා ඩ්‍රෝනයානා භාවිත කරමින් හිස්බොල්ලා සංවිධානය ඊශ්‍රායිල් හමුදාවට ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ඩ්‍රෝනයානාවලට පුපුරණ ද්‍රව්‍ය රැගෙන යා හැකි. එමගින් ඊශ්‍රායිල් යුද ටැංකි ගුවන් ආරක්ෂක පද්ධති සහ හමුදා සාමාජිකින් ඉලක්ක කොට ප්‍රහාර එල්ල කර තිබුණා. යුද විශ්ලේෂකින් සඳහන් කළේ එම තාක්ෂණය රුසියා යුක්රේන යුද්ධයේදීද භාවිත වූ ක්‍රමයකට සමාන බවයි. සාමාන්‍ය ඩ්‍රෝන යානාවලට වඩා මෙම ඩ්‍රෝන හඳුනා ගැනීම ඉතා අපහසු වනවා. එට හේතුව වන්නේ එම ඩ්‍රෝන යානා රේඩියෝ සංඥා මගින් නොව දිගු ෆයිබර් ඔප්ටික් කේබලයක් හරහා පාලනය වීමයි. එහෙතුවෙන් ඊශ්‍රායලයේ ඉලෙක්ට්‍රොනික ආරක්ෂක පද්ධතිය මගින් මෙම ඩ්‍රෝන අවහිර කිරීමට අපහසු වී තිබෙනවා. මෙම නව ඩ්‍රෝන තර්ජනයට මුහුණ දීම සඳහා ඊශ්‍රායල් හමුදාව නව ප්‍රතිචාර ක්‍රම සොයමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යලි සිරස්තල. වසර අග ඩෙංගු යලි ව්‍යක්තවන ලකුණු. කෝටි හතක මත්ද්‍රව්‍ය සමග ගුවන් මගින් පස් දෙනෙකු අතරංගුවට. සජිත්ගෙන් චෝදනා. ට්‍රම්ප්ගෙන් ඉරානයට යලි තර්ජන. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරළ. සියත විලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙටු දැස්සන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
6: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: Hukum Tiger ka hukum.
2: Tamil cinema industry ke tamat number one superstar tamai one and only Rajinikanth.
3: Eyage aluthma film ekata mai Dharman title launch event ekak pawge da tibba.
2: කලින් මේ ෆිල්ම් එකේ නම වුණේ තලෙයිවා 173. එහෙම නම් කළා තිබ්බේ මේ රජනිකාන්ත්ගේ 173 වෙනි මූවි එක නිසා. හැබැයි ටයිටල් ලොන්ච් ඉවෙන්ට් එකේදී එයාලා ඔෆිෂියලි ෆිල්ම් එකේ නම ධර්මන් කියලා ඇනවුස් කළා.
3: ස්පෙෂල් මදේ තමයි මේ බිග් බජට් මූවි එක ප්‍රොඩියුස් කරන්නේ කමල් හසන්. මියුසික් කරන්නේ අනිරුද්.
2: ෆිල්ම් එකේ ෆස්ට් ලුක් පෝස්ට් එකෙන් නම් අපි දැක්කේ රජනිකාන්ත් ડોක්ටර් කෙනෙක් විදිහට ඉන්නවා.
3: ප්‍රොමෝෂන් වලටත් ද ඩෙඩ්ලි ડોක්ටර් කියන ටැග් ලයින් එක තමයි එයාලා පාවිච්චි කරලා තිබ්බේ.
0: Talk of the Town.

0: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 011 832 1000. NIBM The City University, the place to be.
2: අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රජරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යාකරමින්
3: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියද ධම්රස දහර පෝදා වැඩසටහන් මාලාව
2: හෙට උදැස්සන 6 සිට සජීවව සියත ටීවී තුලින්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: ඔයා මොනවද දන්නේ ෆුට්බෝල් ගැන? දන්නවද
6: ෆුට්බෝල් ගහන්නේ කකුලේ? අරිනේ ඒකට බෝලයක් ඕනේ.
5: ෆුට්බෝල් කිව්වම ඔය දෙක තේරෙන්නේ නැති උන් ලෝකෙ ඉන්න බෑනේ.
6: මම දන්නවා මෙසි යන.
5: මෙසි ගැන
6: දන්නවා.
5: හරි හරි ලෝකෙ හැම ටීම් එකෙන් මෙසි තමයි ගහන්නේ.
6: එතකොට ෆුට්බෝල් වල උපත සිද්ධ වුණේ බ්‍රිතාන්‍යේ.
5: අද තමයි විපත සිද්ධ වෙන්නේ ෆුට්බෝල් වල.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
8: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඌවේ. මේ මහරගම හයිලන්ඩ්ස් විද්‍යාලයේ කෙනොල්ද සිල්වා.
9: මිහිඳු සමිඳු කොසොල්දාක අපේ රටට වැඩම කළා. මිහිඳලා ගලොඳ තිස්සගියා කතා කළා.
8: මේ නුගේගොඩ සුජාතා විද්‍යාලයේ පහවසර ඉගෙන ගන්න ජිනුලි අනුතිනි.
10: ලෝක සිවංකර ලෞතුරු බුදු සමිඳුනි.
8: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
11: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
12: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සිට බ්‍රහස්පතින්

0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුස්කම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයෙන් සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ජනාධිපතිවරයා ලෙස මට ජනතාව ඡන්දෙ දීලා තියෙනවනේ. මාව ප්‍රශ්න කරන්න අයිතිය අපේ රටේ ජනතාවට තියෙනවා.
3: වරායේ ගොඩ බාන මිලට තෙල් ටික ලබා දෙනවා කිව්වා. බදු ටික ඔක්කොම ඉවත් කරනවායි කිව්වා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: හැමෙත් නොදන්න දේවල් නොකිය ඉන්න කට වාචාලකම තිබුණාට මෙතන මේ කියවන්න එපා.
5: ඒක අපි වෙලා අපි තීරණය කරන මොතු අකෝල එක තීරණ එක. මොහොර සංස්ථාව කර මොහොරකම්. ඒ ආයත මොකද තමුන් නැන්සල කරලා තියෙන කියලා මට කියන්න. මොහොර කතා කියන මනුස්සයෙකුට අපිට පොඩි විනෝදයක් ගන්න සමහර වෙලාවට ආංශ කරන්න පුළුවන්.
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: අරිගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සර්ටිෆිකේට් මෙගාවට්ටම්. මාම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 390යි. සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 150යි. මිල්කා සම්පූර්ණ යොදේස ඇතික රිපිට ඉතිරි රුපියල් 200යි. සිග්නල් ස්ට්‍රොන්ග් ටීත් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 120යි. කාගිල්ස් ෆුඩ් සර්ටි.
9: දෙවන ජීවිතේ නිවන මග හොයාගන්න දහම් මග ගමන් කරන්න.
10: ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න ලෞකික දියුණුව කරා යන්න ලෝකෝත්තර දියුණුව කරා යන්න දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ.
9: මග හැරුණු මොහොත ගැන පසුතැවෙන්නේ නැතුව ඊළඟ මොහොත ගැන සුවපතන්න.
10: ඔබ ධර්මයේ දකින්නවා නම් ධර්මයේ හැසිරෙනවා නම් අදත් ඔබ බුදුන් දකින්න කෙනෙක්. පින්වතුනි අප්‍රමාදීව ධර්මයේ කරා යන්න උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
9: හෙටට යෙදෙන උතුම් පොසොන් පුන් පොහොදා උදැස්සන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
11: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
12: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, The place to be.
13: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-7788-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: නුන දසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: theater hot and spicy with sudu kochi
1: ගොඩක් කදරේ
3: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
7: සියත පොකට් මනි අනුග්‍රහය
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- Stable Outlook
9: වෙන්න මෙහෙමයි අපේ පොට්ටෝ රටටම හෙන්න පොසොන් වක්ති ගීත රෙකෝඩ් කරලා ඉුවේ මේ කඩුවෙල මහමෙ වුණා පෙරපාසලේ අභිනති හස්සය
10: මින් තලහන්ද උදඩුව දිනවා සාඩුකේ අපිට අනිනවා
9: මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න
11: මල් සුගන්ධේ දම් සුගන්ධේ සිල් සුනම් මල් පාවෙලා ලල්ලගහෝ ගාගරන්නේ ජාතියේ ජපානය
9: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා

0: රාත්‍රි 7:33
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0111783888 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්
2: hina wenna menna welawa
3: ජපානයේ ඔකිනාව වල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා
4: okay
3: rest
4: resting
3: restin වගේ આવත් ඉතින් එක ඉවරයිනේ
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM breakfast drive අනුග්‍රහය
6: සම්පලෝගේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම බිල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් නැතිනවා

0: 17කටම යවන අපේ ඇලුමික්ස්
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමික්ස් නම් ඉස්තරම්
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලෙට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
3: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
4: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: අනිත් වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කිං වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගර් කිං එකට
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
4: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
5: දොරගුළු වැරෙන මතක සේප්පෝ
6: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
5: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
7: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ගැවිලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
5: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න
8: මේ දෙකක් දාගෙන එන්නද
9: ඇයි කන් දෙක පුරවලා කන්නද
8: සින්දු දෙක දෙක ඇහෙන්නේ එතකොට
9: අල්ලි වල්ලි වේ වේ වේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට
10: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
8: නෑනේ අරේ වා
11: සින්දු සියත
12: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
11: අනුග්‍රහය
10: දැනෙන්න අඳින්න රිසිසේ සලු පිළිසිලාරේ චක්කාරේ
11: දිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
1: වෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා එව්වේ මේ රත්නපුර කුමර විදුහලේ 3 වසර ඉගෙන ගන්න නෙතුම් විහාරස්

0: තිබේ මොරටුවෙන් ඩිෂෙන් කෙහන්ස අමරසූරිය.
1: මිහිඳු සමිඳු කොසොන්දාක අපේ රටට වැඩම කළා. මිහිඳලා ගල උඩ දිශගියා කතා කළා.
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
1: සියද පත්‍රේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අදම අමතන්න 011 467 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 465 411 411. නැතහොත් ළඟම ඇති CDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
5: ඩෙංගු රෝගය පාලනය කර ගැනීම සඳහා නිවාස පරිසර සහ ආයතන පරීක්ෂා කිරීම වැඩසටහනක් නිරත වුණා. අපිට දිගින් දිගටම අනාවරණය වෙන්නේ රටේ මහජනතාව පොදුවේ මේ වසංගත තත්ත්වය පාලනය සඳහා ලබා දිය යුතු සහයෝගය ඔවුන්ගේ හැකි උපරිමයෙන් ලබා දෙන්නේ නැහැ කියන එක.
6: රෝහල් යම්කිසි පීඩාවකට පත් වෙලා තිබෙනවා. නමුත් තාම අපේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය දැනට ඒ කළමනාක් කරගෙන යනවා. නමුත් දිගට රෝගීන් සංඛ්‍යාව වැඩිනොත් එහෙම මේ රෝහල් වලට ලොකු බලපෑමක් ඇවිල්ලා මේ සේවාව යම් ආකාරයක හඩාවැටීමක් වෙන්න පුළුවන්.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
7: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක
9: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: දොරකුළු ඇරෙන මතක සේප්පෝ.
10: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
4: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
11: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
4: රැයක් පුරා විඳින පැයක්.
12: රැදායයි
4: කීදායයි සුන්දදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න.
13: තමන් අකමැති දෙයට තමන්ගේ අකමැත්ත ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්.
14: බල කරන්න පුළුවන්.
13: බල කරන්න පුළුවන් හැම දෙයකටම ඔළුව වනන්න ඕනේ නැහැ හැමෝ. ඒ කිව්වොත් කියලා ඔළුව වරනවා. හැමෝම හැම දෙයකට ඔළුව වරන්න ඕනේ නැහැ ගම. කියලා ඔළුව වරන්න බන්දම කාඩ් එක ගේන්න කියලා බලලා තියෙනවා.
15: මකලෝ සහ ලාවට සෙන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට.
16: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
17: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
16: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
18: සියත පොකට් මනි.
17: දෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න.

0: කඩුවෙල විනුදිලි නාරා.
1: බුදු සාදුට පුද කරන්න යමු අපි පන්සල්.
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: ഡെങ്കു മാരാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: උණ හිසරද මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය සමෙහි රතුපැහ ලප විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පරිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.

0: ඉන්නනම් එකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තේට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0721132777.
2: දෙවන ජීවිතයේ නිවන මඟ හොයාගන්න දහම් මඟ ගමන් කරන්න.
3: ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න, ලෞකික දියුණුව කරා යන්න, ලෝකෝත්තර දියුණුව කරා යන්න දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ.
2: මග හැරුණු මොහොත ගැන පසුතැවෙන්නේ නැතුව ඊළඟ මොහොත ගැන සුවපතන්න.
3: ඔබ ධර්මයේ දකිනවා නම්, ධර්මයේ හැසිරෙනවා නම් අදත් ඔබ බුදුන් දකින කෙනෙක්. පින්වතුනි, අප්‍රමාදීව ධර්මයේ කරා යන්න උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
2: හෙටට දෙන උතුම් පොසොන් පුන් පොහොදා උදැසන හතට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
4: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
5: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
7: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ බ්‍රාන්ක රේටින් ඒජන්සි BBB- Stable Outlook.
11: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා එව්වේ. මේ රත්නපුර කුමර විදුහලේ 3 වසර ඉගෙන ගන්න නෙතුම් විහාරසේ.

0: මොරටුවෙන් ඩිෂන් කිහන්ස අමර සූරිය.
1: මිහිඳු සමිඳු කොසොන්දාක අපේ රටට වැඩම කළා. මිහිඳලා ගලවන දිශගියා කතා කළා.
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: රාත්‍රී 8යි විනාඩි 28යි.
1: අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ පොසොන්පුර පොසලොස්වක පොහෝ දින ඓතිහාසික රචරට පුදබිමත් වන්දනීය රුහුණු මහා පින්බිමත් එකට යාකරමින්
2: පූජනීය ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සහ සිතුල්පව්ව රජමහා විහාර පුදබිමේ සිටගෙනෙන සියත දම්රසදහර පෝදා වැඩසටහන් මාලාව
1: හෙට උදැස්සන 6 සිට සජීවව සියත ටීවී තුලින්.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM-ද සිටි යුනිවර්සිටි සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011-8322000. NIBM, The City University, The Place to Be.
4: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඌවේ. මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න.

0: කඩුවෙල විනුදිලි නාරා.
1: බුදු සාදුට පුද කරන්න යමු අපි පන්සල්.
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.
2: ආසියට සතියන්තය.

0: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබාගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
1: සියත පත්‍රයේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අදම අමතන්න 011 467 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: Top and Win within rupiyal million 5ක් වටින BAW electric motor එකක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ් සිටි
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
6: මෙන්න මෙහෙමයි අපේ පොට්ටෝ රටටම හෙන්න පොසොන් වක්ති ගීත රෙකෝඩ් කරලා එව්වේ. මේ කොළඹ විදුර විද්‍යාලේ ඔදිල් විදස්සින් බෝගාවත්ත.
7: තිලුමින සෑයවදි සම්නතවතිතා භවනේ තම අමතගෙන තුන් නිවන් පතා වදිනේ.
6: මිෂනේ ලීලා කීෂා
7: මෙත්මල් පිපි දේවා සිත් තුලමෙත් මල් පිපි දේවා කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරේවා.
6: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිසරවල ජලයේ එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලයේ එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු වර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
2: ඩෙංගු රෝගය පාලනය කර ගැනීම සඳහා නිවාස පරිසර සහ ආයතන පරීක්ෂා කිරීම වැඩසටහනක් නිරත වුණා. අපිට දිගින් දිගටම අනාවරණය වෙන්නේ රටේ මහජනතාව පොදුවේ මේ වසංගත තත්ත්වයේ පාලනය සඳහා ලබා දිය යුතු සහයෝගය ඔවුන්ගේ හැකි උපරිමයෙන් ලබා දෙන්නේ නැහැ කියන එක.
3: රෝහල් යම්කිසි පීඩාවකට පත් වෙලා තිබෙනවා. නමුත් තාම අපේ වෛද්‍ය නිලධාරීන් ඇතුළේ කාර්ය මණ්ඩලය දැනට ඒ කළමනාක් කරගෙන යනවා. නමුත් දිගට රෝගීන් සංඛ්‍යාව වැඩිනොත් එහෙම මේ රෝහල් වලට ලොකු බලපෑමක් ඇවිල්ලා මේ සේවාව යම් ආකාරයක හඩාවැටීමක් වෙන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
4: දෙවන ජීවිතයේ නිවන මඟ හොයාගන්න දහම්මඟ ගමන් කරන්න.
5: ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න ලෞකික දියුණුව කරා යන්නත් ලෝකෝත්තර දියුණුව කරා යන්නත් දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ.
4: මග හැරුණු මොහොත ගැන පසුතැවෙන්නේ නැතුව ඊළඟ මොහොත ගැන සුවපතන්න.
5: ඔබ ධර්මයේ දකිනවා නම් ධර්මයේ හැසිරෙනවා නම් අදත් ඔබ බුදුන් දකින කෙනෙක්. පින්වතුනි අප්‍රමාදීව ධර්මයේ කරා යන්න උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
4: හෙටට යෙදෙන උතුම් පොසොන් පුන් පොහෝදා උදැස්සන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සියත අහන්න.
6: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123777. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: Luna da sudu kontigena e Disney.
1: Denen Anna. Sadie dawasala hawas dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Ame මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම ඇහෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ මහරගම හයිලන්ඩ්ස් විද්‍යාලයේ කෙනොල්ද සිල්වා.
11: මෙහිදු සමිදු කොසොන්දාක අපේ රටට වැඩම කළා. මෙහින්දලා ගලන දෙශගියා කතා කළා.
10: මේ නුගේගොඩ සුජාතා විද්‍යාලයේ පහ වසර ඉගෙන ගන්න ජිනුලි අනුතිනි.
12: ලෝතුරු
10: බුදු සමිදෙනි ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: ඔකිනාවෙන්න මෙන්න වෙලාව.
1: ජපානේ ඔකිනාවල කියනවනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් owner within owner X5B Plus. සීග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් within දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
16: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 header වැඩකාරයා david pierce motor company private limited with

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුව. මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳව ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: ආරක ගැවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
1: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඌවේ. මේ කඩුවෙල මහමෙවුනා පෙරපාසලේ අභිනිති හස්සය. මේ මාතලේ චෙනුක යනෝන් විජේරත්න.
2: මල් සුගන්ධේ දම් සුගන්ධේ සිල් සුනම් බල් පාවෙලා.
1: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

0: සියද පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
2: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC ලෝන් එක ගත්තේ
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
5: තමන් අකමැති දෙයට තමන්ගේ අකමැත්ත ඕන කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්.
6: බල කරන්න පුළුවන්.
5: බල කරන්න පුළුවන් හැම දෙයකටම ඔළුව වනන්න ඕනේ නැහැ හැමෝ. කිව්වවත් කියලා ඔළුව වරන. හැමෝම හැම දෙයකට ඔළුව වරන්න ඕනේ නැහැ කිව්වම කියලා ඔයාලේ වන්දම කාටද කියන එක බලලා
7: තියෙනවා. ආ මකලෝ සහ ලාවට සෙන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට.
8: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය
12: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
13: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ රත්නපුර කුමර විදුහලේ 3 වසර ඉගෙන ගන්න නෙතුම් විහාස.

0: වේ මොරටුවෙන් ඩිෂෙන් කිහන්ස අමර සූරිය
1: මෙහිදු සමිදු කොසොන්දාක අපේ ලැතට වැඩම කළ මෙහින්දලා ගල ශගියා කතා කළ
0: උප සැමට බැතිබර පොසොන් මංගල්ලයක් වේවා.

0: දෙවන ජීවිතයේ නිවන මඟ හොයාගන්න දහම් මඟ ගමන් කරන්න.
1: ජීවිතේ අලස කම්මැලියෙක් නොවෙන්න, ලෞකික දියුණුව කරා යන්න, ලෝකෝත්තර දියුණුව කරා යන්න දක්ෂයෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ.
0: මග හැරුණු මොහොත ගැන පසුතැවෙන්නැතුව ඊළඟ මොහොත ගැන සුවපතන්න.
1: ඔබ ධර්මයේ දකිනවනම්, ධර්මයේ හැසිරෙනවනම් අදත් ඔබ බුදුන් දකින කෙනෙක්. පින්වතුනි, අප්‍රමාදීව ධර්මයේ කරා යන්න උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා.
0: හෙටට යෙදෙන උතුම් පොසොන් පුන් පොහෝදා උදැස්සන හතට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
2: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
3: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
2: ඩෙංගු මාරාන්තිකයි.
4: Global University Partners 0712 462 777

0: දැනුන රසුදු කොච්චි ගැන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත Hot and Spicy with සුදු කොච්චි
1: ගොඩක් ආදරේ

0: රාත්‍රී 11යි විනාඩි 31යි.
1: මේ දෙකක් දාගෙන ඉන්නද?
2: ඇයි කන් දෙක පුරවලා කන්නද?
3: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
2: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක බැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
3: නෑනේ අරේ වා
5: සින්දු සියත.
4: මගියත් සපයි දවලේ
0: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: මෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ. මේ රත්නපුර කුමර විදුහලේ තුනවසර ඉගෙන ගන්න නෙතුම් විහාස.

0: මේ මොරටුවෙන් ඩිෂෙන් කිහස්ස අමර සූරිය
1: මෙහිඳු සමිඳු කොසොන්ඩාක අපේ ලැටට වැඩම කළ මෙහින්දලා ගල තිශගියා කටා කළ
0: උප සැමට බැතිබර පොසොන් මංගල්ලයක් වේවා.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
3: දැන්ම තරවගේ 9යි 10යි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: සියත පොකට් මනි.
3: දෙන්න මෙහෙමයි අපේ පොඩ්ඩෝ රටටම හෙන්න පොසොන් භක්ති ගීත රෙකෝඩ් කරලා ඇව්වේ මේ මාතලේ චිනුක යනෝන් විජේරත්න.

0: කඩුවෙල විනුදිලිනාරා.
1: බුදු සාදුට පුද කරන්න යමු අපි පන්සල්.
0: ඔබ සැමට බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා.

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීම

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේකවලින් ආර

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයන් විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ අනුභවයෙන් ඔබට

අසුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන්, ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ.

සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

භාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කරතිබේ. රුවන්වැලි මාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සියලු අකුසල් වලින් දුර වේ. නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී